0: හද ගැස්මට සියත. සැන්ඩිවා මේ වා දත්මදිනෝද ඒ හිනාවෙන් මට තේරුනේ ඕක අන්නත් දෙයක් දන්නේ මං දත්මදින්නේ. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
3: සෙනසුරාදා උදේ 8ට.
4: ඕනෑම
1: විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සීල ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සීල ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455 11.
2: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න. කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
5: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනි.
2: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
1: සියත ටීවී තුලින්.
6: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා
1: උදැසන 5:55 වෙලාව ඔබට මතක් කරන්න විශේෂ දෙයක් තියෙනවා. මේ මතක් කරන්නේ සර්වෝදය ඩිවලප්මන් ෆයිනෑන්ස් ගැන. සර්වෝදය ඩිවලප්මන් ෆයිනෑන්ස් ගැන ඔබට මතක් කරන්න විශේෂම හේතුව තමයි අපි ඕනම කෙනෙක් උත්සාහ කරන්නේ තමන්ගේ මහන්සියෙන් ඉස්සරහට යන්න. ඉතින් සර්වෝදය ඩිවලප්මන් ෆයිනෑන්ස් එකේ දැන් ඔබට පුළුවන් FT එකක් පටන් ගන්න. FT එකක් පටන් ගන්න ඕන මේ තමයි හොඳම කාලේ. දැන් රේට්ස් වැඩි වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවුරුදු පහකට 15%ක් ඔන්න ඔබට ලැබෙනවා. ඉතින් මේක හොඳ අවස්ථාවක්. ඉතින් 13:19 දැම්ම කතා කරන්න. 13:19 කතා කළා ඔබට වැඩි විස්තර දැනගන්න දැන් අවස්ථාව තියෙනවා සර්වෝදය ඩිවලප්මන් ෆයිනෑන්ස් එක ගැන.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: මිලාතුන්නාබි උත්සවය අත ආහාර මිල ඉහළ යාම පාලනයට තීරණ ගැනීමට එකඟතාව ඩොලි පාටන් වෙනුවෙන් ඇමරිකානු ධජ අඩකුඹු කරයි.
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
3: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා

0: දැන්වෙලා උදැස්සන 6:08.
1: හද ගැස්මට සියත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: සුදුසු වෙලාවට ඒක ඉලෙක්ෂන් කමිෂන් එක ප්‍රකාශයට පත් කරා.
3: ප්‍රේදී කරන්නට හැකියාවකුත් නැහැ, ඌමනාවකුත් නැහැ, උනන්දුවකුත් නැහැ.
4: වචන වැඩක් නැහැ. ආණ්ඩුවේ ජනමතයක් තියෙනවා නම් ඒක ඔප්පු කරලා පෙන්නන්න.
1: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
5: අපේ කවුරුත් බය නැහැ CID එකට. මොනවටද බය වෙන්නේ?
6: මිනිහා විසඳන්නේ නූල බඩෙන් අල්ලනවා වගේ තමයි.
7: දැන් ලංකාවේ ඩිසිප්ලින් දිනනවා.
8: විපක්ෂයට තීරණ කරන්න බෑ. ඒක තීරණ කරන්නේ උසාවිය.
9: ජනතා පරමාධිපත්‍ය උදුරා ගැනීම සඳහා වන බලව්‍යාපෘතියක මේ ආණ්ඩුව ඉන්නේ.
1: සෑම දිනකම උදෑසන 6යි 10, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති. සත්‍ය සියතට.
10: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධීන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718123777. Global University Partners, No. 221, Dharmapala Mavata, Colombo 7.

0: ගිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: මොකෝ මේ තරයි?
2: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ.
1: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
3: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing. විශ්වාසී ප්‍රමුඛයා
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවක් මැජෙස්ටික ලංකා ටයිල්ස්.
5: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM. Where innovation earns

0: දිගෙන් ටික පේ
1: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න
2: හතර දෙනා ගැන පොඩි කොස්සක් තියෙනවා
3: මන්නම් හිතන්නේ නැහැ සර්
1: දකින හින පිනන මානිට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්
4: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති
5: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්
1: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව
6: බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්

උදෑසන 6:21 වෙලාව. මේ වෙලාවේ ඔබ උත්සාහ කරන්නේ ඔබේ ජීවිතේ තව තවත් ඉස්සරහට අරගෙන යන්නනේ නේද? අපි ඕනම කෙනෙක් උත්සාහ කරන්නේ තමන්ගේ මහන්සියෙන් කොහොම හරි ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න. ඉතින් එහෙම මහන්සි වෙන ඔබට දැන් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ලොකු අවස්ථාවක් හදලා දීලා තියෙනවා. FD එකක් එහෙම පටන් ගන්න අදහසක් තියෙනවා නම් දැන් තමයි හොඳම කාලේ ඇවිල්ලා තියෙන්නේ. දැන් රේට්ස් වැඩි වෙලා තියෙනවා. 15%ක් දෙනවා අවුරුදු 5කට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න. ඉතින් මේ ගැන වැඩි විස්තර ඔබට දැනගන්න ඕනි නම් 13:19ට කතා කරන්න. 13:19ට කතා කළා ඔබට පුළුවන් වැඩි විස්තර දැනගන්න. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ආයෝජනය කරන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: මිලාදු නබි උත්සවය අත පළත් කිහිපයක් ලබන මාසයේ උණුසුම් වෙයි. ආහාර මිල ඉහළයාම පාලනයට තීරණ ගැනීමට එකඟතාව. ඩොලි පාටන් වෙනුවෙන් ඇමරිකානු ධජ අඩකුඹු කරයි.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කරයි.
3: යුත්තකෙයි ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. යුත්තකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා.
1: මොහම්මද් නබිතුමාගේ උපත සිහිගැන්වෙන මිලාදු නබි උත්සවය අදට යෙදී තිබෙනවා. ශ්‍රී ලංකේය මුස්ලිම් බැතිමතුන් ලොවපුරා විසිරී සිටින මුස්ලිම් ප්‍රජාව සමග අද දිනය සැමරීමට නියමිතයි. එවෙනුවෙන් ඉස්ලාම් දේවස්ථානවල විශේෂ ආගමික වතාවත් පැවැත්වෙනු ඇති. නබිතුමන් උපත ලැබුවේ ක්‍රිස්තු වර්ෂ 570. ඉස්ලාම් හර පද්ධති නැති කිරීමේ නියමාවන්යේද නබිතුමන්. මද්රුවේ ඌදුරට එරෙහි ජාතික මෙහෙයුම වැනි සමාජීය ආචාර ධාර්මික භාවය ඉහළට ඔසවා තැබීමේ වැඩපිළිවෙලට නබිතුමන්ගේ දහම සහ ජීවනාදර්ශය මගින් සවියක් සපයන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මිලාදු නබි උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පරිවිඩයක් නිකුත් කරමින්. නබිනායකතුමාගේ ජීවනාදර්ශය අරුත්කන්වමින් ජීවන ගමන හැඩගස්වා ගැනීමට සැමට ආරාධනා කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ. මේ අතර නබිතුමාගේ ජීවිතයෙන් වත්මන් සමාජයට මෙන්ම අප රටට ගත හැකි සුවිශේෂීම ආදර්ශය වන්නේ සාධාරණත්වය, ආගමික ඉවසීම සහ පොදුජන සුභසිද්ධිය උදෙසා කැපවීම බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. ඇය මේ පව සඳහන් කළේ මිලාදු නබි උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පරිවිඩයක් නිකුත් කරමින්, එකිනෙකා කෙරෙහි සංවේදී වෙමින් සාමූහිකව නැගී සිටීමට උන්වහන්සේගේ ආදර්ශයන් ප්‍රායෝගිකව ජීවිතයට ගලපා ගත යුතු බවයි අග්‍රමාත්‍යවරිය සඳහන් කළේ. එල්නිනෝ තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයන් හෝ මිල ඉහළයම් පාලනය කිරීම සඳහා අවශ්‍ය තීරණ ගැනීමට එකඟතාවකට පැමිණ තිබෙනවා. ඒ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සහ වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ අතර පැවති සාකච්ඡාවකදී වෙළඳ පොළ තත්ත්වය සහ කාලගුණික වෙනස්වීම් අඛණ්ඩව නිරීක්ෂණය කරමින් මෙම තීරණ ගැනීමට නියමිතයි. පෙර සූදානමක් ලෙස අත්‍යවශ්‍ය ආනයනික ආහාර ද්‍රව්‍ය ආරක්ෂිත තොගයක් පවත්වා ගැනීම අවශ්‍ය බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළේ. ඒ සඳහා ආනයනකරුවන් සතු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග ප්‍රමාණයන් විමසා බැලීම සහ ශ්‍රී ලංකා රේගුවේ දත්ත විමසා බැලීම සිදුවන. ජනතාව තුළ අනියත බියක් ඇතිවන ආකාරයේ ප්‍රකාශ සිදු නොකරන ලෙස අමාත්‍යවරයා එහිදී ඉල්ලීමක් කළා. මේ අතර පළාත් කිහිපයක ලබන මාසයේදී උණුසුම් කාලගුණය අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන සඳහන් කළා.
4: සැප්තැම්බර් මාසයේ අග සතිය වගේ තමයි අපි ඇස්ස ආරම්භ වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ. දිගටම ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් මාස තුනේම අපිට ඇසි අපේක්ෂා කරන්න පුළුවන්. ප්‍රශ්නය ගත්තොත් දැන් එල්නිනෝ සංසිද්ධියත් එක්ක ඒකේ බලපෑමකුත් එක්ක අපේ දිවා කාලයේ උණුසුමත් ඒ වගේම රාත්‍රී කාලයේ උෂ්ණත්වයත් ඉහළ අගයක තමයි තියෙන්නේ. ඒක සාමාන්‍යයට වඩා වැඩි අගයක් තමයි අපි ඔය වැස්සත් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් කාලයේ වැස්ස පැවතුනාට රාත්‍රී කාලයේ උෂ්ණත්වය වගේම දිවා කාලයේ උෂ්ණත්වය සාමාන්‍යයට වඩා වැඩියෙන් තියෙවි. සැප්තැම්බර් මාසෙත් අපිට උතුරු මැද නැගෙනහිර මොනරාගල හම්බන්තොට වගේ දිස්ත්‍රික්කවල තවදුරටත් උෂ්ණත්වය ඉහළ යනවා. අපහසුකාරී තත්ත්වයක් පවතීවි.
1: නැගෙනහිර පළාතෙත්, පොළොන්නරුව, යාපනය, කිලිනොච්චි, මොලතිව් සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් අද උණුසුම ඉහළ යා හැකි. එම ප්‍රදේශවල පදිංචි ජනතාව මේ පිළිබඳ අවධානය යොමු කළ යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. වියලි කාලගුණය හමුවේ දියවැඩියා රෝගීන් දෛනිකව පානය කරන ජලය ප්‍රමාණය ඉහළ නැංවිය යුතු බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමන තිලක පැවසුවේ.
5: දියවැඩියාව සහ බෝ නොවන රෝගවලින් පෙළෙන උදවිය විශේෂයෙන්ම මේ කාලයේදී ටිකක් ප්‍රවේසං විය යුතුයි. දියවැඩියා රෝගීන් මේ අධික උෂ්ණත්වයේ තියෙන අවස්ථාවල විශේෂයෙන්ම තමන් පුරුදු වී සිටියාට වඩා බොන වතුර ප්‍රමාණය මිලිලීටර 500ක් සිට ලීටරයක් දක්වා වැඩිපුර පානය කිරීම සුදුසුයි. ඒක ඉතා වැදගත් වෙනවා දියවැඩියාව නිසා වකුගඩුවලට එහෙම බලපෑම තියෙන උදවියටත්. ඒ වගේම නොයෙකුත් ඇඟ විජලන යොමු විය හැකි බෙහෙත් වර්ග තියෙනවා. අපි දන්නවා මුත්‍රා යෑම වැඩි කිරීමට දෙන බෙහෙත් වර්ග. දියවැඩියාවටත් අපි කියනවා එම්පග්ලිෆොසින් වැනි බෙහෙත් වර්ග ගන්න කට්ටියට විශේෂයෙන් වැඩිපුර වතුර ප්‍රමාණය පානය කළා මේ විජලනය වීමෙන් වළක්වා ගන්න ඕනේ.
1: මන්නාරම් ද්‍රෝණියේ කනිජ තෙල් ගවේෂණ බලපත්‍ර පිරිනැමීමට අදාළ ආයෝජන ප්‍රවර්ධන වැඩසටහන ලබන මාසයේදී ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ ලන්ඩනුවර පැවැත්වෙන ලෝක බල ශක්ති සමුළුවෙන් 2026 ශ්‍රී ලංකා කනිජ තෙල් ගවේෂණ බලපත්‍ර පිරිනැමීමේ වටය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම ඊයේ සිදු වුණා. ජාත්‍යන්තර බලශක්ති සමාගම් සඳහා ගවේෂණ කටයුතු සිදු කිරීමට වර්ග කිලෝමීටර 34,000කට ආසන්න ප්‍රදේශයක් ආවරණය වන පරිදි මන්නාරම් ද්‍රෝණියේ බිම් කොටස් 4ක් පිරිනැමීමට නියමිතයි. මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් බැරල් මිලියන 2ක් සහ ගෑස් ඝන අඩි ට්‍රිලියන 9ක ප්‍රමාණයක් කැණිම්වලින් ලබා ගැනීමට හැකි වෙතැයි දැනට ඇති දත්තවලින් අනුමාන කරන බවයි ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. බලශක්තිය මතය අනුර කරුණාතිලක පවසුවේ විනිවිද භාවයෙන් යුතුව ගවේෂණ සිදු කරන බවයි.
6: තෙල් ගවේෂණය කරන ඒ ආයෝජකයන්ට ආරාධනා කරන්න කැමති. අපි ඉතාමත්ම විනිවිද භාවයේ එවැගේම දැනටමත් අපි සකස් කරලා තියෙන ඒ රෙගුලේටර් ෆ්‍රේම්වර්ක් එක අනුව එවැගේම පෙට්‍රෝලියම් ඇක්ට් එකට අනුව කටයුතු කරමින් නිදහසේ එවැගේම කිසිම බලපෑමකින් තොරව තෙල් ගවේෂණයේ ආයෝජනයන් වෙනුවෙන් දෙන්න පුළුවන් සියලුම සහයෝගය ලබා දෙන්න කටයුතු කරනා කියන එක මේ වෙලාවේ මතක් කරන්න කැමති.
1: මහා භාණ්ඩාගාරයේ පවතින මුදල් වලින් ගොවීන්ට සහන දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජන හමුවකට කැමෙන්.
7: මහා භාණ්ඩාගාරයේ ටොන් ගණන් සල්ලි ඉතුරු කරලා ඒකත් IMF එකේ සුරතුරන් බවට මේ වර්තමාන රජයේ පත් වෙලා ගහන්න පුළුවන් ලොකුම බදු ටික අද මේ රටේ ජනතාවට ගහලා රාජ්‍ය ආදායම ඔබගේ කරපිට හිස මත බදු පීඩනය පටවලා ඉහළම ප්‍රතිශතයක් ලබාගෙන තියෙනවා. IMF එක දුන්නු ඉලක්කවලට වැඩිය බදු වහ. අපි අහන්න කැමති අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ පරිද මේ ගොවි ජනතාවට යම් සහනයක්ද?
1: 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුව ප්‍රබන්ධ ඉදිරිපත් කිරීමෙන් වැළකිය යුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක කියා සිටියේ.
8: මේ විදිහට ලෝකයේ ශීඝ්‍ර තාක්ෂණික විප්ලවයක යද්දී අවුරුදු 65 අයට 67 කරන හැටි ගැන අපේ ලංකාව වාද විවාද කරනවා. ඒ නිසා මහත් ශ්‍රාත අධිකරණ සහ දිසා අධිකරණවල විනිසුරුතුමාලා ඒකමතිකව කියලා දෙනවා අපි මේකට කැමති නැහැ කියන්නේ. ඒ නිසා එතන ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේ ප්‍රශ්න විසඳන හැටි කියනවා මිසක් රැස්සීන් තියතිය තවත් ප්‍රබන්ධ කතා පවත්වන්න එපා කියලා අපි ජනාධිපතිතුමාගෙන් කියනවා.
1: රට ඒකාධිපති පාලනයක් වෙත ගමන් කරමින් සිටින බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මානප්පෙරම සඳහන් කළේ.
9: රටත් මං හිතනවා ඉවරයි, ඒකාධිපති පාලනයකට රටත් යනවා, ප්‍රජාතන්ත්‍රවාදයත් ඉවරයි. නමුත් අපි කියන්නේ මේක ජනතාව තේරුම් ගනි, ඒකින්ද අත්නෝමතික වෙන්න එපා. ඔක ගේනවා නම් ජනමත විචාරණයකට යන්න. මොකද ජනතාව තේරුම් ගන්න තියෙනවාද හඬක් නගා ගන්න බැරි වුණාට පෙන්සලෙන් හඬ නගයි ජනතාව.
1: ජනමත විචාරණයක් පැවැත්වුවහොත් ආණ්ඩුවේ මතය පරාජයට පත්වන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න කියා සිටියේ.
10: රජයට වඩා මේ මතය පරාද වෙන ජනමත විචාරණයේදී අපේ මතය ජයග්‍රහණය කරන විශාල ජයග්‍රහණයකට අපි ගමන් කරනවා. පුළුවන් නම් අපි කියනවා රජයත් එකතු වෙලා මේ ජනමත විචාරණයකට මේක යොමු කරන්න කියලා. කෙනෙකුට ඔය 10ක් උසගෙන ගිහිලා කීයක් හරි දීලා ඔය වගේ ඒවා ඔයිට ඉස්සෙල්ලත් ඕන තරම් කරලා තියෙනවා. ඒගොල්ලොන්ට ඒක ඇති කතා කරනවත් වැඩක් නැහැ.
1: හේතුවක් නොමැතිව ඡන්ද පැවැත්විය නොහැකි බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවේ.
11: මොනාටද නැතිවලා තියන්නේ? පළාත් සභාවට නම් පළාත් සභාවේ සීමා නිර්ණය කිරීම අවසන් කරලා ඡන්ද ක්‍රමයක් හොයලා පළාත් සභාව ඡන්දේ තියන්න ඕනේ. මහා මැතිවරණේ දැන් ආණ්ඩුවක් පත් කරලා අවුරුදු එකමාරයි දෙකයි. තව අවුරුදු තුනක් ඒ ආණ්ඩුවට යන්න පුළුවන්. ජනාධිපති රට තව අවුරුදු දෙකක් යන තුනක් යන්න පුළුවන්. ඡන්දෙල්ලුව කරලා නිකන් ඡන්ද තියන්න බෑ.
1: මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මහජනතාව සහ විවිධ සංවිධාන ඉදිරිපත් කර ඇති යෝජනා 31ක් ගැඹුරින් සමාලෝචනය කිරීමට මැතිවරණ පද්ධතියේ ව්‍යුහාත්මක පරිවර්තනයක් සඳහා වන විශේෂඥ මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ පළත් සභාහැර සෙසු මැතිවරණ පද්ධතිය කාර්යක්ෂම විනිවිද භාවයෙන් යුතු සහ ජනතා අපේක්ෂාවන්ට ගැළපෙන පරිදි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පත් කළ විශේෂඥ මණ්ඩලය රැසූ අවස්ථාවේදී අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂඥ මණ්ඩලය කටයුතු කරනු ඇති. එම සමාලෝචන ක්‍රියාවලියේදී විශ්වවිද්‍යාල ප්‍රජාව සහ පර්යේෂණ ආයතන විසින් සිදු කර ඇති අදාළ අධ්‍යයන සහ පර්යේෂණද සැලකිල්ලට ගැනීමට නියමිතයි. සමාලෝචන ක්‍රියාවලිය සඳහා ලබා දී ඇති කාලය මාස දෙකක්. පවතින මැතිවරණ ක්‍රමයේ අඩුපාඩු හඳුනා ගැනීම සහ අවශ්‍යතාව පවතින්නේ නම් නව මැතිවරණ ක්‍රමවේදයක් සහ මැතිවරණ සංස්කෘතියක් ගොඩනැගීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට නියමිතයි. වඩාත් විශ්වාසනීය ප්‍රජාතන්ත්‍රවාදී සහ කාර්යක්ෂම මැතිවරණ පද්ධතියක් සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය සහ නීතිමය නිර්දේශ සහිත වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කළා. උතුරු දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය තවදුරටත් සවිකර ගැනීමට නොහැකිව සිටින බව දුම්රිය ලොකමොටිව් නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහිලෙකම් SRCM සේනානායක සඳහන් කළේ දුම්රිය නියමිත වේගෙන් ධාවනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.
12: මිලියන 3000ක් වියදම් කරලා හදපු උතුරු මාර්ගයේ සංඥා පද්ධතිය තාම හයි කරගන්න බැරි වෙලා තියෙනවා. ඒතකොට පැයට කිලෝමීටර් 100ට යන්න හදපු පාරේ පටන් ගත්තේ පැයට කිලෝමීටර් 40ට කෝච්චිය දුවන්න. දැන් පැයට කිලෝමීටර් 60ට කෝච්චිය දුවන්න කියලා තියෙනවා. ඒතකොට මේ මොනවද මේ මිනිස්සුන්ගේ මුදල් එක්ක කරන ගනුදෙනු මේවා මේ ක්‍රමවේදයක් එක්ක මේ වගේ වැරදි කරපු මිනිස්සුන්ට දඬුවමක් දෙන්නේ නැති එක මේවා අපි කියන්න ඕනේ නැද්ද?
1: දුම්රිය සඳහා අවශ්‍ය එන්ජින් ඔයිල් හිඟයක් පවතින බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කළා. එහිලෙකම් කසුන් චාමර ජයසේකර සඳහන් කළේ මේ හේතුවෙන් දුම්රිය කාර්මික දෝෂවලට ලක්ව ඇති බවයි. මාධ්‍යවලට ප්‍රකාශ ලබා දීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම්වරයාට එරෙහි විනය පියවර ගැනීම අත්හිටුවීම සිදු නොකළහොත් රාජ්‍ය සේවේ වෘත්තීය සමිතිය ඊට මැදිහත් වන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිතිය මධ්‍යස්ථානය පවසනවා. එහි සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
13: ෘත්තීය සමිති නායකයෙකුට අදහස් දැක්වීම ඒ තමන්ගේ වපසරිය තුළ පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ හෙළිදරව් කිරීමේ වගකීමක් සහ නීතිමය බැඳීමක් තියෙනවා. ඒ දේ අභියෝගයට ලක් කරන්න සාමාන්‍ය අධිකාරීවරයාට කිසිසේත්ම බෑ. ඒ නිසා අපි සාමාන්‍ය අධිකාරීවරයාගේ මේ ක්‍රියාකලාපයේ හෙළා දකින ගමන්ම සාමාන්‍ය අධිකාරීවරයාට කියනවා වහාම මේක ඉවත් කරගන්න. ඉවත් කරගත්තේ නැත්නම් තමුන්නාන්සේගේ මේ ක්‍රියාකලාපයේ වෙනුවෙන් සමස්ත රාජ්‍ය සේවයේ මැදිහත් වෙනවා කියන කාරණේ කියන පණිවිඩේ මම මේ අවස්ථාවේදී දෙනවා.
0: විදෙස් සියත ඉන්ටර්නැෂනල් නිවුස් ඔන් සියත.
1: ලොව ප්‍රකට ඇමරිකානු ගායිකාවක් සහ ගීත රචකාවක් වන ඩොලි පාටන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මේ අනවිට ඇගේ වයස අවුරුදු 80ක්. දශක 6කට වැඩි කාලයක් පුරා සිය සංගීත දිවිය තුළ ඩොලි පාටන් ලොව පුරා ගීත ඇල්බම මිලියන 100කට වැඩි ප්‍රමාණයක් අලෙවි කර ඇති අතර ගීත 3000කට වැඩි සංඛ්‍යාවක් රචනා කර තිබුණා. Coat of Many Colors සහ I Will Always Love You වැනි ජනප්‍රිය ගීත හරහා ඇලෝ පුරා විශාල ජනප්‍රියත්වයක් හිමි කරගනු ලැබුවා. මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඩොලි පාටන්ගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා ඇමරිකානු ධජ දින 7ක් අඩකුඹු කර තැබීමට නියෝග කළා. ඇමරිකානු රජයේ නිල තනතුරක් නොදරූ පුද්ගලයෙකු වෙනුවෙන් මෙවැනි ගෞරවයක් ලබා දීම දුර්ලභ සිදුවීමක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අවසන් වරට එවැනි ගෞරවයක් ලබා දී ඇත්තේ 1965 වසරේදී බ්‍රිතාන්‍ය හිටපු අගමැති වින්ස්ටන් චර්චිල්ගේ අභාවය වෙනුවෙන්. හෝමුස් සමුද්‍ර සන්ධියේ තිබූ සියලුම මුහුදු බෝම්බ ඇමරිකානු නාවික හමුදා විසින් ඉවත් කර හෝ පුපුරවා විනාශ කර ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ සිය ට්‍රුත් සෝෂල් ගිනුමොසේ සටහනක් තබමින්. නව මුහුදු බෝම්බ ස්ථාපිත කිරීමට උත්සාහ කරන ඕනෑම නෞකාවක් හෝ බෝට්ටුවක් වහාම විනාශ කරන බව ඉරානයට දැනුම් දී ඇතැයිද ට්‍රම්ප් ප්‍රකාශ කළා. ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඉරානය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ. මේ අතර මෙම සතියේදී ඇමරිකාව ඉරානයට එරෙහිව නව ආර්ථික සම්බාධක රැසක් ප්‍රකාශයට පත් කළා. ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අනතුරු අඟවා ඇත්තේ ඉරානය සමග බෝලමය වශයෙන් සම්බන්ධ වන ඕනෑම රටක්ද ජාත්‍යන්තර වශයෙන් හුදකලා කරන බවයි.

0: Town.
1: Music field එකේ unique voice එකකින් fans ලගේ හිත දිනාගත්ත talented singer කෙනෙක් තමයි Omaria.
2: මෙයාගේ අලුත්ම song එක.
3: මගේ මෙලඩි එකක් මට උණුනා හරි පිළිස්කේ කාදම මේක කම්පෝස් කරන්නයි කියොත් මේක ගොඩාක් අර හිතට වදින ගීතයක් අන්තිමට ඕනම කෙනෙක්ට රිලේට් වෙන්න පුළුවන් සෝන් එකක් ඕන කෙනෙක්ට ආදර කතාවක් තියනනේ සසුන් වික්‍රමසිංහ තමයි මේක මියුසික් කරේ සෝ එයා තමයි මම කියපු නැරේෂන් එකට වචන ටික දැම්මේ එයා
1: අපි දකිනවා ඔයාගේ මියුසික් වීඩියෝ වල වෙනස්ම විදිහේ විෂුවල්ස් තියෙනවා.
3: ඇත්තටම මේක අපි ෂූට් කරේ ගිය බ්‍රහස්පතින්දා. මේක දවසින් ෂූට් කරේ ගයිෂු කැනවිෂන් ටිවිෂන්ස් කියන කට්ටිය තමයි මේක ෂූට් කරේ. නිමානෝ මතක් කරනවා, සෂේන මතක් කරනවා. පරි පොඩි ක්‍රූ එකක් එක්ක තමයි මේක අපි ඊගමයි ෂූට් කරේ.
2: කවද්ද අපිට කන්සර්ට් එකක් බලන්න පුළුවන්?
3: මේ දවස්වල පොඩි ප්ලෑන් එකක් ගාගෙන යනවා. ඒ කිව්වොත් මගේ අයියලා දැක්කම හර් කන්සර්ට් එක හොඳටම තිබ්බ මේ අවුරුද්දේ. ජූලි 11 වෙනිදා පැවැත්වෙච්ච කන්සර්ට් එක පොඩ්ඩක් ඒක එක්ස්පෙන්සිව් ඒවා එකක් ක්‍රියේට් කරන්න. හැබැයි ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉක්මනටම තව එකක් කරන්න.
0: Talk of the town.
1: KGF movie එකෙන් මුළු ලෝකෙම famous වුණු යෂ් main character එක කරන toxic movie එක අද theaters වලට එනවා.
2: ගීතු මොහන්දාස් direct කරන මේ movie එකේ යෂ් එක්ක නයනතාරා, කියාරා ආද්වානි, හුමා කුරේෂි වගේ famous stars ලා ගොඩක් දෙනෙක් act කරනවා.
4: That is home.
1: 1940 ඉඳන් 1970 වෙනකල් ගෝවා වල බෑග්ග්‍රවුන්ඩ් එකක් එක්ක බිල්ඩුණු මේ මූවී එක ඇක්ෂන් ත්‍රිලර් වලින් පිරුණු ගැන්ග්ස්ටර් ස්ටෝරි එකක්.
2: මේ මූවී එකේ රිලීසින් ඩේට් එක කීප වතාවක්ම කල් ගියා.
1: හැබැයි ෆිල්ම් එක රිලීස් වෙනකම් බලාගෙන හිටපු ෆෑන්ස්ලට අද තමයි දවස.
0: Talk of the Town.

0: නුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා හද ගැස්මට සියත
1: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා.
2: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලානු සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සීයේ ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සීයේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0570 455 11.

0: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තියට ශ්‍රී ලංකා

0: Mahabanko Bal Patrola Bimuli Samagam Cape, Blanca Rating Agency, BBB Minor Stable Outlook. ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
1: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද?
2: ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
1: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
2: බැතිවර මාධ්‍යනුග්‍රහය සියත FM සහ සියත TV.
3: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
4: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
3: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
5: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
3: යාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙතර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
6: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
1: හිතට ඔබව පාලනය කරන්න ඉඩ දෙන්න එපා. ඔබ හිත පාලනය කරගන්න. එතකොට සසර කෙටි කරගන්න පුළුවන්.
7: ඔබේ හිත ඔබ පාලනය කරගත්තේ නැත්නම් ඔබ හිතට අනුව නැටවෙන රූකඩයක්. හිත කියන දේට ඔබ නැටවෙනවා. ඔබ පාලනය කරන්නේ කෙලෙස් සහිත හිත.
1: හිත පිරිසුදු නම් කවදාවත් බාහිර කෙලෙස් වලට ඔබව අපිරිසුදු කරන්න බෑ.
7: පින්වතුනි, බුදුරජාණන් වහන්සේ වදාලා දෙවියෙක් වේවා, බ්‍රහ්මයෙක් වේවා, මිනිසෙක් වේවා, රජෙකුටවත් සිටුවරේ කාටවත් මේ ලෙඩවීම නවත්තන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ.
1: හෙටට යෙදෙන නිකිණිපුන් පොහොදා උදැසන 7ට පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සිය තහන්නා.

0: ප්‍රතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: හීට්ස්ට්‍රෝක් කියන්නේ තාප කම්පන තත්ත්වය. මේ තාප කම්පන තත්ත්වය කියලා කියන්නේ අපි වතුර නොබී දීර්ඝ කාලීනව ක්‍රීඩා කරනවා, පාරේ වැඩ කරනවා, කුඹුරවල වැඩ කරනවා. එතනදී අපේ හෘදයේ වස්තුවට සහ මොළයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතෙන්දී තමයි අපි සමහරක් කරලා සී නැති වෙන්න පුළුවන්, කලන්ත ගතිය ඇති වෙන්න පුළුවන්, ඒකම ෆිට් එකක් වලිප්පුවක් ඇති වෙන්න පුළුවන්, සමහරවල් මරණ බව සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට සුළු දෙයකින් ඇත්තටම ස්වභාවික දියරහර වතුර ටිකක් වැඩිපුර පාවිච්චි කරලා මේ කාලෙදී, අද රස්සේ තියෙන කාලෙදී අපි ක්‍රියාකාරකම් කළොත් මේක අවම කරගන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
3: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්නගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
4: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114700550.
5: ඇලුමිනියම්මනේ
6: මාත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
7: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් Alumex. ඇලුමිනියම් ඕන තරම්, Alumex නම් ඉස්තරම්.
8: අඩුම මාසික වාරිකයකට

0: සර්නේද එල්බී රන්න ඇඩ්ඩක ඉන්නේ. ඒ ඇඩ්ඩක දැකල තමයි සමාත් එල්බියකට ගිය.
1: ඒත් ලොකු කරලා නේද?
0: නැතුවස එල්බී රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: අතිවිශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 01147750 අමතන්න.
4: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 07133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
5: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
6: සිරිවෝට් සමාජිකයන් සඳහා කාගිල් ස්වර්සිති වෙතින් මෙගාවට්ටම් ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි, නෙස්ටමෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි, මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි, ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි. කාගිල් ස්වර්සිති.
7: The Bank Sangrava, Loki Vishishtatama Banku Dasa Atarin, Commercial Bankua, Sri Lankavi, Anka Eki Bankua Lisa, Sreni Katakar Atar. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
8: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mahabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 01117866.
9: Sri Lankiya Reality Vedikave Alutma Peraliya. Theater Voice of Family. Talent ekata vitarakma place ekak hambena ekama pawule dennek ekata sinkarana davantama vedikawa. Ekama kirulak wenuwen kapawimen adishtanayen taranga karana Theater Voice of Family. Sam sikurada ha senasurada dinakama ratri 7ට Theater TV tuli. උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: යුත්තකෙන් ඔයාගේ ෆියචෙක්ට ප්ලස් පයින්ට එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම
1: මාත්‍යයාද කේක් කන්නවත් ආවි නෑනේ
2: මට උන වගේ සේන
1: ලිං පස් පංගුව බමු
2: සෑහෙන වෙලාවක් යයිනේ
1: මොන ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා මහත්තයට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
3: නැගිට ගන්න නම් ලිං පස් පංගුව විතරමයි
4: මොකෝ විතරයි
5: කඩේ වහලට දාපු ෂීන් මාස 3න් මලකඩ කාලා විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ
6: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහල ගහන්න නැතුව වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
7: දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් 3 රෝද රථය. දිවයින පුරා පිහිටි 1500කට අධික. අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත.
8: ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
9: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණ මධ්‍යම යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences. දැන්ම අමතන්න Prime Group 1322.
10: අයියා මට ඇපල් මලක් දෙන්න.
11: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
10: අයියා මට මල් ගොඩාක් දීලා.
11: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
10: හච් 15 පිස්සුවක්ම තමයි.
12: NIBM හඳුන්වා දෙන Best Innovative Business Model Awards 2026. ඔබ නව ව්‍යාපාරයක සුළු හෝ මධ්‍ය පරිමාණ, මහා පරිමාණ හෝ පුද්ගලික ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් ඔබේ business model එක ලොවට ඉදිරිපත් කර එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. www.bipma.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 071-133-1000 අංකය අමතා අදම අයදුම් කරන්න. Bipma 2026 by NIBM. Innovation earns recognition.
13: Sri Lankawe prathama watawata Rhino roofing within handunwa dena. Rhino premium jala prathirodhi matupita arakshane sahita roofing sheet. Rhino roofing within handunwa dena. Rhino premium roofing sheet. Wedi vistara sandaha 1396 amathanna.
14: Onuma deyak podda wedi unath prashnayak.
15: Dan balanda bata muttu wala gana poddak wedi.
14: Kala kindala mage banath poddak wedi. Cholesterol poddak wedi ne.
16: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි
17: ගන්නවා ලයිසන් එක
18: දැන් හරිනේ අමාරු
16: වයිෆ් කේ කතත් පොඩ්ඩක් වැඩි
14: වැඩි වෙන හැමදේම ප්‍රශ්න හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය
16: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි
14: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය
16: 111.84යිනේ.
14: දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො.
16: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
14: වැඩනීති නේද?
12: දෙවනසේකලා අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
19: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්

Good morning. ඉතින් අද දවස මොහම්මද් නබිතුමාගේ උපන්දිනය. ඉතින් ලෝකෙ පුරා ඉන්න මුස්ලිම් බැතිමතුන් හැමදෙනාම වගේ අද දවසේ මිලාද් උන් නබි උත්සවය සමරනවා. ඉතින් අපිටත් නිවාඩු, හරිද? ඒ වුණාට මම වැඩ. කාට නිවාඩුනත් මම වැඩ. ඕකේ. ඉතින් අද ගෙදරලා ඉන්න ඔබත් සමහරකට ගෙදර නෙමෙයි, ඔෆිස් යනවා ඇති. ඒ විතරක් නෙමෙයි, සිකුරාදාට පොඩ්ඩක් නිකන්නේ අසනීප තත්ත්වයක් හරි මොකක් හරි මේවා කරගත්තොත් මාර වීකෙන්ඩ් එකක් ඔගලට සෙට් වෙන්නේ, ලොකුම ලොකු වීකෙන්ඩ් එකක්. මොකද හෙටත් නිවාඩුවක්, පෝය නිවාඩුව. ඉතින් කොහොම හරි කමන්නේ මේ අද. ඉතින් අපි සියලුම මුස්ලිම් අපේ බැතිමතුන්ට ශ්‍රී ලංකාවේ ලෝකෙ ඉන්න හැමෝටම ඒ උත්සවය සමරන්න වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා, විශ් කරනවා, හරිද? ඉතින් අද අපි වැඩ පටන් ගමු. මං කියන්නද පොඩි වැඩක්, මේ වීකෙන්ඩ් එකේ සහ මේ නිවාඩු දවස් අල්ලලා කරන්න ඕනි වැඩක්. වැඩ දෙකක් කියනනම්, එකක් තමයි ළඟ ළඟ වාසි හම්බ වෙන වැඩක්, හරි? ඒකට කරන්න තියෙන්නේ ඕගලන්ට කාගීල්ස් ෆුඩ් සිටි යන එක. කොහොමත් කාගීල්ස් ෆුඩ් සිටි යනවා කියලා කියන්නේ වාසි ගොඩක් තියෙනවා. හේතුව තමයි හැමදාම මොනවාම හරි නිෂ්පාදන සෙට් එකක් අරගෙන ඒකට ඩිස්කවුන්ට් දෙනවා. එහෙම නොකර ඉන්න දවසක් හම්බුනොත් අටපට්ටමටි කිය. හැමදාම මොකක් හරි තියෙනවනේ. ඒකනේ ඔබ ගිහිල්ලා බඩු ටික අරගෙන බිල් එක මෙච්චරයි. හැබැයි මිස් ඔකලන්ට මෙන්න මෙච්චරක් අඩු වෙනවා රිවෝඩ් සමාජිකයන්ට කියලා අර කියන්නේ. එතකොට දඩබඩා ආස්කාල සෑහෙන ගානක ඉතුරුවක් ඔබට හම්බ වෙනවා. එහෙම තමයි කාගීල්ස් එක වැඩ කරන්නේ. මේ දවස්වල ඒගොල්ලන්ගේ නියම ගේම් එකක් යනවා, කිස්ඩ් ස්මාර්ට් විනර්ස් තෝරනවා. ස්මාර්ට් ටැග් ටිකක් තමයි දෙන්න ප්ලෑන් කරලා තියෙන්නේ. ඔබ පොඩි වැඩක් කරන්න ඕනි, මේකට සහභාගි වෙන්න ඕනි, හරිද? කිස්ඩ් බිස්කට් ඇතුළුව රුපියල් 1750ක හරි ඊට වැඩියෙන් හරි කිස්ඩ් නිෂ්පාදන මිලදී ගන්න ඕනි. සාමාන්‍යයෙන් අපි ගන්නවනේ ජෑම් තියනවා, කෝඩියල් තියනවා, සෝස් වර්ග තියනවා, තව ගොඩක් නිෂ්පාදන තියනවා කිස්ඩ් බ්‍රෑන්ඩ් එකෙන්. හැබැයි කිස්ඩ් බිස්කට් මේ ඔක්කොම ගන්න නිෂ්පාදන ඇතුළේ එක බිස්කට් පැකට් එකක් හරි තියෙන්න ඕනි, හරිද? ඊට පස්සේ ඔබේ බිලේ ප්‍රොමෝ කෝඩ් එක 0713181181 SMS කරන්න. ජයග්‍රාහකෙක් වුණොත් මිලියන ගණන් වටින ටෑග් දිනා ගන්න අවස්ථාව තියෙනවා. ලැප්ටොප්ස්, ටැබ්ස්, ස්මාර්ට් ෆෝන්ස් දෙන්න බලාගෙන ඉන්නවා කාගීල්ස් එක, හරිද? කිස්ඩ් ස්මාර්ට් විනර් කෙනෙක් වෙන්න මේ මාසේ තමයි මේ වාසි ඔබට ලැබෙන්නේ. අද අගෝස්තු මාසේ අද 26 වෙනිදා. යෙස්, අද 26 වෙනිදා. ඉතින් රසවත් මාසයක්, හරවත් වාසියක් ඔගලන්ට ලබා ගන්න පුළුවන්. මම ඒක කියන්නේ මේ ළඟ ළඟ ඔගලන්ට දිනන්න පුළුවන් අවස්ථාවක් ගැන. දැන් මම ඔගලන්ට කියනවා අනාගත ලොකු ප්ලෑන් එකක්, ලොකු ආයෝජනයක් ගැන. ඒකට නම් ඉතින් කොට්ටාවට එන්නම වෙනවා, හරිද? මගේ පුරවරයට. මම ඔබව සාදරෙන් පිළිගන්නවා. දැන් කොට්ටාව කිව්වමත් කොට්ටාවෙත් තියෙනවනේ ලස්සනම කියලා තැන් කිහිපයක් නේ. අන්න ඒ වගේ තැනක් තමයි ප්‍රයිම් ගෲප් එක තෝරගෙන තියෙන්නේ. ඒගොල්ලන්ගේ මේ සුපිරිම සුපිරි අපාර්ට්මන්ට්ස් වලට ෆියුචර් ලයිෆ් ස්ටයිල් අපාර්ට්මන්ට්ස්, හරිද? ඉතින් මෙතනදී තියෙන්නේ විශේෂයෙන්ම ඔබට මතක් කරන්න මේ ගෙවීමේ ක්‍රමය ගැන. හැබැයි ඉතින් කනගාටුයි කියන්නේ මේ ගෙවීමේ ප්ලෑන් එකත් අගෝස්තු මාසේ 31 වෙනකොට ඒගොල්ලෝ මේ දීලා තියෙන සුවිශේෂී අවස්ථාව අවසන් කරනවා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. බලමු බලමු, ඉතින් කතා බහ කරලා නේද මොකක් හරි කරගන්න. හැබැයි ඉතින් මෙහෙමයි, තාම කල් තියෙනුනේ, අද 26 වෙනිදානේ. පුළුවන් නම් යන්න, ගිහිල්ලා බලන්න මේ ෆියුචර් ලයිෆ් ස්ටයිල් අපාර්ට්මන්ට්ස්. ගෙවීමේ ප්ලෑන් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මිලියන 50 ඉඳලා අපාර්ට්මන්ට්ස් ආරම්භ වෙනවා. මූලික ගෙවීම මිලියන 9යි. ඊට පස්සේ මාසිකට රුපියල් 250,000 ගානේ වාරික පහසුකමක් හදලා දීලා තියෙනවා. එහෙම ගෙවාගෙන ගෙවාගෙන ගෙවාගෙන යන්න. මේ අපාර්ට්මන්ට්ස් වල තියෙන විශේෂත්වය තමයි මේවා හරිම ලොකුයි. නිදන කාමර 3 අපාර්ට්මන්ට් එක ගත්තොත් වර්ග අඩි 1375ක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි අහලා තියෙන 800ක් 700ක් ඒ වගේ වර්ග අඩි ප්‍රමාණනේ නේ. ඉතින් ඒ විදිහට බැලුවොත් මේක ඉතින් ලොකුයි, හරිද? ඒ නිසා මම හිතනවා අර පොඩ්ඩක් ඉඩ හොයන කෙනෙක් නම් ඔබ, සහ අපි කොට්ටාව කියලා කියන්නේ දැන් නිකන් අපිට නිකන් හැම තැනකටම ළඟා වෙන්න පුළුවන් හබ් එකක් වගේ නේ. අර හෙට යන්න පුළුවන්, මෙහෙට යන්න පුළුවන්, හයිවේ එක තියෙනවා, අරක තියෙනවා, මේක තියෙනවා. ඉතින් ඒ වගේ නිකන් මට හිතෙනවා කොළඹ කොට්ටාවේද මන්ද තියෙන තරම් හැම දෙයක්ම තියෙන, යන්න එන්න පහසුකම් වැඩිම, ඕනම ඩෙස්ටිනේෂන් එකකට ළඟා වීමේ පහසුකම තියෙන සුපිරි ටවුන් එකක්, සහ අර නිදහස් පරිසරය, ගහකොළ, කොළපාට, ඒ ටිකත් එහෙම්මම ලාවට ලාවට ඉතුරු වෙලා තියෙන ලස්සන පරිසරයක්. ඉතින් ඒ වගේ පැත්තකින් ජීවිත කතාව
ඉස්සරහට අරගෙන යන්න ඔබත් කැමති නම් අදම කෝල් එකක් දෙන්න ප්‍රයිම් ගෲප් එකට 1322 කියන නම් එකට. ෆියුචර් ලයිෆ්ස්ටයිල් අපාර්ට්මන්ට්ස් වලින් ඔබ අපාර්ට්මන්ට් එකක් ගත්තා කියලා කියන්නේ අනාගතයට ඔබ කරන සුපිරිම සුපිරි ආයෝජනයක්. ආයේ එකේ කතා කරන්න දෙයක් නැහැ. හරිද? මම ආයේ මේ අගෝස්තු මාසේ දින වාසි ටිකට අග්ගාලා කියන්නේ උදේම. ඒතකොට ලේසි නේද ඔයගලන්ට? හ්ම්. රාජසේවකයන්ට වාසි තියනවා. ඊට පස්සේ මේක කියලිමුකෝ. මේ අගෝස්තු මාසේ පුරාවට උගලන්ට බජාජ් වීගෝ ත්‍රිවිල් එකක් ගන්නකොට ලක්ෂයේ වාසියක් තියෙනවා. හරිද? ඉතින් ඒක ඉතින් ඔබ ගිහිලා ත්‍රිවිල් එක නියම් බලලා වටේ කැරකිලා ආවට ලක්ෂ ගන්න කියලා දෙන්නේ නැහැ. ඔබ ත්‍රිවිල් එක ගන්න ඕනි. හරිද? වීගෝ ත්‍රිවිල් එකක් ගන්නකොට තමයි මේ වාසිය තියෙන්නේ. ඉතින් ඒ වාසිය අගෝස්තු මාසේ පුරාවටම තියෙනවා ලක්ෂයේ වාසිය. ඒ කියන්නේ මේ මාසේ ඔබ වීගෝ එකක් ගන්නවා කියලා කියන්නේ ගොඩම තමයි. හරිද? අපි හැමදාම ඔබට මතක් කරනවා දෛනික වියදම අඩුම කරලා ලාභය වැඩිම කරලා තියෙන සුපිරිම සුපිරි ත්‍රිවිල් එක තමයි බජාජ් වීගෝ කියලා කියන්නේ. තන්නේ කරම ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එක. ගෙදර දීම චාර්ජ් කරගන්න පුළුවන්. එක චාර්ජ් එකෙන් කිලෝමීටර් 150කට වැඩියෙන් දුවන්න පුළුවන්. එක කිලෝමීටරයකට රුපියල් 3ක් වගේ ගාණක් තමයි වැටෙන්නේ. ඉතින් වියදම අඩු කරලා ව්‍යාපාරයේ ලාභය වැඩි කරගන්න හොඳම ස්මාර්ට්ම ඔප්ෂන් එක විදිහට අපිට මේ දවස්වල බජාජ් වීගෝ ත්‍රිවිල් එක හඳුන්වන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. අපි කොහෙන්ද ගන්නෙ බජාජ් වීගෝ එක? ඩේවිඩ් පීරිස් එකෙන්. ඉතින් ඩේවිඩ් පීරිස් එකෙන් අපි ගන්නවා කියලා කියන්නේ ඒගොල්ලන්ගේ ජාලය හරිම ප්‍රබලයි. හරිද? හැම තැනම ව්‍යාප්ත වෙලා තිනවා. 1400කටත් වඩා වැඩියෙන් අලෙවි නියෝජිතවරු ඉන්නවා. ඉතින් ඒ නිසා ඕනම තැනක ස්පෙයා පාර්ට්ස්ද සර්විස්ද ඕනම දෙයකට ඒගොල්ල ඒව රෙඩි වෙලා ඉන්නේ අපේ ඩේවිඩ් පීරිස් එක. ඉතින් අර ගත්තට පස්සේ පාරිභෝගිකයට තියෙනවනේ පොඩි කැල්ලක්. ගත්තට පස්සේ තමයි ඒක එන්නේ. ගන්නකොට නිකන් ඒව මතක් වෙන්නේ නැහැ. ගත්තට පස්සේ ඒ මොකක් හරි හදිස්සි වුණොත් මොකද කරන්නේ? ඒ සිතුවිල්ලට ඒ බයට උත්තරේ හම්බ වෙනවා. මොකද අපි ඩේවිඩ් පීරිස් එකත් එක්ක තමයි බජාජ් වීගෝ එක ගන්නෙ. එහෙනම් ඩේවිඩ් පීරිස් එකත් සල්ලි දීලා ගන්නව නෙමෙයි මම කියන්නේ. බජාජ් වීගෝ එකක් ගන්නවා කියන්නේ ඩේවිඩ් පීරිස් එක ඉන්නවනේ. ඉතින් ඒ නිසා ඔයගලන්ට කිසි දෙයකට ආෆ්ටර් සේල් සර්විස් එක ගැන කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. බිස්නස් එකක් පටන් ගන්න අරගෙන දාන්නකෝ පික්මි. අපි පික්මි ගැනත් කතා කරමු ඉස්සරහට. 7:41. ඔයාලට ඉතින් නිවාඩු නේද? රට වෙනුවෙන් වැඩ කරන්න.

හතයි විනාඩි හතලිස් අටයි වෙලාව මතක් කරන්න ඕනි පික්මී ගැන ඊට කලින් පොඩි දෙයක් තියෙනවා ඔබට කියන්න. දැන් හිතන්න මේ දවස්වල අපිට ඔය පොඩි පොඩි වැඩ කරගන්න මිනිස්සු හොයාගන්න එක හරි අමාරුයි නේද? ඔය වත්ත සුද්ධ කරගන්න, පොල් ටිකක් කඩා ගන්න, ඊට පස්සේ මොකක් හරි ඔය පොඩි පොඩි වැඩ තියෙන්නේ. හැබැයි ඒවා නිකන් දැක්කම හිතනවා අයියෝ මේවට ඕන තරම් මිනිස්සු ඉන්නවා කියලා. හැබැයි කරන්න ගියාම හොයාගන්න අමාරුයි. ඒ වගේම තව වැඩක් තමයි හිතන්න ගෙවල් මාරු කරනවා. හදිසියේ ට්‍රක් එකක් හොයාගන්න ලේසිද කියන්නකෝ. කී දෙනෙක්ගෙන් අහනවද කතා කර මේ අඳුරන කවුරු හරි නැද්ද, ට්‍රක් එකක් නැද්ද හොයන්න යනවා, වෙනම ත්‍රිවිල් එකක නැගලා හොයන්න යනවනේ ට්‍රක් එකක් තියනාද කියලානේ. රයිට්, අපි දෙන්නම් විසඳුම. පික්මී ඔයගලට මතක් කරනවා පික්මී එකේ ට්‍රකුත් තියෙනවා, ට්‍රකුත්. හරිද? ඉතින් ඔය බඩු ටික එහා මෙහා කරගන්න ඕනි නම් ඔයගලට විශ්වාසනීයව පික්මී ට්‍රක් එකක් දාගන්නකෝ පික්මී ඇප් එක හරහා. හරිද? ඉතින් ඔබ පික්මී ට්‍රක් සර්විස් එක පාවිච්චි කරනවා කියලා කියන්නේ ඔබට අවශ්‍ය දේවල් අවශ්‍ය වෙලාවේදී ඉක්මනින්ම ඒ අවශ්‍ය තැනට ගෙනියන්න පුළුවන් හොඳම ක්‍රමය සහ රක්ෂණාවරණයක් තියෙන නිසා ඒ බඩු බහණ්ඩ ගැනත් උපරිම විශ්වාසය තියෙනවා. අනිත් එක මෙහෙමනේ ට්‍රැක් කරගන්න පුළුවන්, ට්‍රැකින් සර්විස් එකක් දීලා තියෙනවා. අනිත් එක අපි දන්නවා යන වියදම කොච්චරද කියලා. විශේෂයෙන්ම කියන්න ඕනේ පික්මී එක ඔබ ගනුදෙනු කරනවා නම් හරිම සාධාරණ මුදලක් තමයි අය කරන්නේ. ඒක හැමෝම වගේ කියන සහ දන්න කාරණාවක්. ඉතින් ට්‍රක් එකටත් ඒ කතාව එහෙමම තමයි. හරිම සාධාරණ ගානකට ඔගලන ප්‍රවාහනය කරගන්න පුළුවන්. ඔබේ කාලය ඉතුරුයි, ඔබේ ශ්‍රමය ඉතුරුයි. ඊට පස්සේ හිතන්නකෝ දැන් ඔබේ අවශ්‍යතාවය තියෙන්නේ ටිකක් සාමාන්‍යයෙන් 7 feet වගේ ට්‍රක් එකක යවන්න ඕනි බඩු ටිකක් තියෙන්නේ. දැන් හිතන්න ඔබ හොයන්න ගියා කියලා ට්‍රක් එකක්, දැන් මෙහෙම පික්මී දාන්නතෝ සමහරක් වෙලාවට ඔබට හම්බ වෙන්නේ 16 feet විතර ට්‍රක් එකක් හම්බනේ. ඒත් ඉතින් අනේ කමන්නේ හොයා එන්න. හැබැයි ගාන වෙනස් නේද? ඉතින් ඒ නිසා අපිට පික්මී මතක් කරනවා 7 feet ඉඳන් 16.5 feet වෙනකම්ම ලොකු සයිස් එකේ ට්‍රක් එක වෙනකම්ම ඔගලන්ට ට්‍රක්ස් තෝරා ගන්න අවස්ථාව තියෙනවා ඔබේ අවශ්‍යතාවය අනුව ගැලපෙන විදියට. ඒ විතරක් නෙමෙයි ට්‍රක් එකේ වුණත් අර තියෙන්නේ කැනපි එක, ඒක with without තෝර ගන්න, තියෙන එක නැති එක එහෙම තෝර ගන්නත් පුළුවන්. හරිද? දැන් හිතන්න බඩු මෙහෙම එක එක තැන්වල මෙතනිනුත් චුට්ටක් මේව කරනවා, මහරගමිනුත් චුට්ටක් බඩු ටිකක් දාන්න ඕනි, ඊට පස්සේ කොට්ටාවෙනුත් දාන්න ඕනි, හෝමගමිනුත් දාන්න ඕනි, ඊට පස්සේ මීගොඩින් තමයි අන්තිම ටික ඔක්කොම මේව. එහෙම හිතන්නකෝ ඔබේ වැඩේ සටහනට එන්නේ විදිය ප්ලෑන් එකක් තමයි ඕනේ. යස්, ඒකත් අපිට පික්මී හරහා ලබා ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ තියෙනවා මල්ටි ස්ටොප්ස් කියලා සර්විස් එකක්. ඒ කියන්නේ ඒ පික්මී මේ ට්‍රක් එක ඇතුළෙම තියෙනවා ඒ අවස්ථාවත්. ඉතින් එහෙම ඕගලන්ට බඩු ටික අවා ගන්නත් පුළුවන්. තව මොනවද කලින් වෙන් කරගන්න පුළුවන් ට්‍රක් එක එහෙම මේ ලෑස්ති කරලා තියාගන්න පුළුවන් අවශ්‍ය මේ වෙලාවේ ඕනම් මෙහෙම ඕඩ එක දානවා වගේම කලින් තියා ලෑස්ති කරලා තියාගන්නත් පුළුවන්. අනිත් එක තමයි බහණ්ඩ පැටවීමට බෑමට පළපුරුදු සේවකයෝ අවශ්‍ය නම් ඔගලන්ට දවසකට කලින් කතා කරලා කියන්න පුළුවන් නම් ඒකට විශේෂ නම්බෙකුත් දීලා තිනවා පික්මී එක. අපි ඒක කියන්නම් 13:31 කියන නම්බෙකට කතා කරලා ට්‍රක් එකට අවශ්‍ය ඒ කියන්නේ මෙන්න මෙච්චර කට්ටිය වගේ ඕන වෙයි අපිට මේ ටික මෙහෙම කරන්න කියලා කතා බහ කරගෙන වැඩේ කරගන්න පුළුවන්. බලන්නකෝ වාසි ගොඩ එක ෆෝන් එකේ එක ටච් එකකින් ඔගලන්ට මේ විදිහට ඔබේ වැඩ ටික ගොඩ දාගන්න පුළුවන් පික්මී නිසා. හරිද? එහෙනම් පික්මී ට්‍රක් ගැන අද අපි ගොඩක් විස්තර කතා කළා. හරි, දැන් මට කියන්නකෝ ඔබට සින්දු කියන්න පුළුවන්ද බැරිද? ඒක බලලා තියෙනවද, ප්‍රැක්ටිස් කරලා තියෙනවද? දැන් අපි හැමෝම බාත්රූම් එකේ සිංගින් ඒක කරනවානි. බාත්රූම් එකේ සිංගින් කරනවානි නේද? හැබැයි අපි හරියට මයික් එකකට එහෙම පිරිසක් ඉස්සරහා එහෙම සින්දුවක් කියනකොට අපිට චකිතයක් තියෙනවා නේ? හැබැයි ඩේලි මේක ප්‍රැක්ටිස් කරන්න පුළුවන් නම් ඒ චකිතය නැති වෙලා යනවා.

0: අනිත් එක ප්‍රක්ටිස් කරන්න කරන්න අපිටත් පොඩ්ඩක් නිකන් ඇඟට මියුසික් ඇවිල්ලා මෙහෙමයි ඉතින් එක්ස්පර්ට් කෙනෙක් තරම් සිං කරන්න බෑ අපි ඉන්න ශ්‍රේෂ්ඨ කලාකරුව තරම් ඉතින් එහෙම අපි දක්ෂ නෑ හරිද එහෙනම් අපිත් එතනට යනවනේ නේද හැබැයි අපිට පොඩ්ඩක් මේවා මොකක් හරි අර හිත ඇතුලේ ඉන්න ගායකයව අවදි කරන්න පුළුවන් මේකට අවස්ථාවක් නේද හොය හොය හිටියේ කාගරි යාළුවගේ ගෙදර ගියාට පස්සේ ඔබ දකින්න මොකක් හරි තියෙනවා පාටි බොක්ස් එකක් මොකක් හරි දැක්කම ආසයි නේ අපේ ගෙදරත් තිබ්බනම් මමත් ප්‍රැක්ටිස් කරනානේ කියලා පොඩි එකක් එනවා නේද රයිට් මෙච්චර කල් ඒක කල් දදා හිටියානම් ඒකට ටිකක් ලොකු ගාණක් යනවා කියලා හිත හිත හිටියානම් ඔන්න අපිට මතක් කරනවා අබන්ස් ඔඩියෝ ඔබට ගැළපෙනම පෝර්ටබල් බ්ලූටූත් ස්පීකරේක ඉන්නම් පාටි බොක්ස් එකට වෙනකම පාටි ස්පීකරේකට වෙනකම ඒගොල්ලෝ ලෑස්ති ඔබට දෙන්න මූලික ගෙවීම රුපියල් 1500කට හරිද 1500ක් ගෙවලා ගෙදර අරගෙන යන්න ඊට පස්සේ මාස 12ක ගෙවීමේ ක්‍රමයට අඩු ගාණක චූටි පොලියකුත් එකතු කරලා ඔගලන්ට මාසිකව ටික ටික ගෙවාගෙන යන්න පුළුවන් හරිද අනිත් එක අවුරුද්දක විශ්වාසවන්ත වගකීමකුත් හම්බ වෙනවානේ ඒ විතරක් නෙමෙයි රුපියල් 2799 ඉඳලා මාදිලි රැසකින් ඕගලන්ට මේ විදිහට පාටි ස්පීකර්ස් ගන්න පුළුවන්කම තේනවා අබාන්ස් වෙතින් ප්‍රදර්ශනාගාරයකට යන්නම ඕනි කියලාත් නෑ හැබැයි ඉතින් මේක මම නම් ගිහිල්ලා තමයි ගන්නෙ මොකද සවුන්ඩ්ස් පොඩ්ඩක් බලලා මැච් වෙන එක බලලා සද්ද බලලා නේද ඉතින් එහෙම ගන්න ඕගලන්ට යන්න වෙනවා ප්‍රදර්ශනාගාරයකට හැබැයි සමහර කට්ටිය ඉන්නවනේ දැන් යාළුවගේ ගෙදර තියෙනවා මේ විදිහට අබාන්ස් එකෙන් ගත්ත මොකක් හරි තියෙනවා ස්පීක් එකක් තියෙනවා එතකොට ඔබ දන්නවා මොඩල් එක මොකක්ද කියලා එතකොට ඔබට පුළුවන් කෙලින්ම ඕඩර් කරන්න buyabans.com සයිට් එකට ගිහිල්ලා අපි ගන්නේ අබාන්ස් එකෙන්නේ ඒ නිසා විශ්වාසය සම්බන්ධයෙන් කිසිම කහටක් තියාගන්න එපා හරිනේ එහෙනම් අදම ඕගලන්ට පුළුවන් අබාන්ස් ඕඩියෝ එක සෙට් වෙන්න ඒකත් අපි විශේෂයෙන්ම මතක් කරනවා මියුසික් වලට ආදරය කරන පොඩණියා සින්දුවෙන් ඉන්න කැම සමහරකුයි තාතිලා එහෙම ඉන්නවා කියන්නේ හැබැයි ඒගොල්ලන්ට ආසයි පොඩ්ඩක් අරන් දෙන්නානේ අරන් දෙන්න ලොකු ගාණක් වෙන්නේ නැහනේ හරිද ඒ වගේම අපේ රාජසේවකයන්ට විශේෂ ආරංචියක් මේ දවස්වල තියෙනවා TPMC රාජ ප්‍රණාම ඕගලන්ට තමයි වැඩ කරන රාජසේවකයන්ට ප්‍රණාම කරන්න DPMC එක ලෑස්තිලා ඉන්නවා. ඉතින් අද රාජසේවක ආද දැන් කොහොමද දැන් නිදිනේ. මේ වෙලාව අද නිවාඩුනේ නේද රාජසේවකයන්ට? හරි කොහොමුණත් මේ මැසේජ් එක ඔබේ පවුලේ කවුරු හරි රාජසේවයේ වැඩ කරන කෙනෙක් ඉන්නවනම් යාළුවෙ කවුරු හරි ඉන්නවනම් මේ මැසේජ් එක දෙන්න. මොකද මේක මාර වටින චාන්ස් එකක්. හිතන්න ඔබ රාජසේවකෙක් ඒකට අවශ්‍ය කරන ලියකියවිලි ටික පෙන්නලා ඔබට පුළුවන් අපි ගිහිලා ගන්නවා කියලා හිතනකොට චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එකක් එතකොට රුපියල් 160,000ක විශේෂ වට්ටමක් ඔබට හම්බ වෙනවා. දැන් අපි අඳුරනවානේ. දැන් සාමාන්‍ය අපි මෙහෙම ඩේවිඩ් පීරිස් එකත් එක්ක වැඩ කරනවා කතා කරනවා අපි අඳුරන දැන් අඳුරුම් කමටවත් අපිට එච්චර ලොකු ඩිස්කවුන්ට් එකක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි රාජසේවකයන්ට දෙන්න තියෙන ලොකුම මම ඉතිහාසයේ අහලා තියෙන වාහනයක් ගන්න ගියාම බයික් එකක් ගන්න ගියාම දෙන්න තියෙන ලොකුම ඩිස්කවුන්ට් එක දෙනවා රාජසේවකයන්ට. ඉතින් ඒ නිසා මේ අවස්ථාව නම් මිස් කරගන්න එපා. හරිද? මොකද ඔබ රාජසේවකයෙකුත් වෙලා මේ අවස්ථාවත් මිස් කරගන්නවා නම් අනේ මන් දන්නේ නැහැ. හරිද? ඉතින් ඒ නිසා යන්න DPMC එකට ගිහිලා චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එකක් ගන්න රුපියල් 160,000ක විශේෂ වට්ටමක් ඔබට හම්බ වෙනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ මෝටර් බයික්ස් වලට 3-wheel වලටත් එක එක විදිහේ විශේෂ වට්ටම් දීලා තියෙනවා. අපි බලමු ඒවා මොනවද කියලා. බජාජ් මෝටර්සයිකල් ගන්නකොට රුපියල් 85,000 දක්වා විශේෂ වට්ටම් තියෙනවා. මොකද බයික්ස් ජාති ගොඩක් තියෙනවානේ. ඊට පස්සේ බජාජ් පෙට්‍රල් 3-wheel එකක් ගන්නකොට රුපියල් 25,000ක වට්ටමක් තියෙනවා. වීගෝ ඉලෙක්ට්‍රික් 3-road රථයක් ගන්නකොට රුපියල් 125,000ක ඩිස්කවුන්ට් එකක් එක්ක වැසි ආවරණ කට්ටලයකුත් නොමිලේ දෙන්න අමතක කරන්නේ නැහැ DPMC. ඉතින් වැඩි විස්තර දැනගන්න ෆෝන් නම්බර් එකකුත් දීලා තිනවා 0114 700600 කියන නම්බර් එක 0114 700600. ඒකට කතා කරලා වැඩි විස්තර දැනගන්න රාජසේවකෙයිනි. මේ අවස්ථාව නම් මිස් කරගන්න එපා. මොකද පෞද්ගලික අංශ අපිට නැහැ. හරිද? ඔන්නයි නොකියුවයි කියන්න එපා. 7:56. හද ගැස්මට සියත
1: මේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, UST assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076-56-78-78-4.
2: බිස්නස් වලට ට්‍රක් හොයලා මේති වෙලාද? අඩි 7 ඉඳන් 16 අමාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න Pick Me Truck. 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
4: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
3: අදම සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්නා සී ශ්‍රී ලංකා 076-8233-444.
2: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
5: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් commercial bank-ේ ස්ථාවර තැන්පතු. දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 100%ට 11ක් දක්වා ඉහළ පොලියක්. ඒ වගේම com bank digital හෝ flash app හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 100%.25ක අමතර පොලියක්. රුපියල් 105කට හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
6: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
7: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 0.117-888-666 වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණ මධ්‍යමයා කරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත Lifestyle Residences. දැන්ම අමතන්න Prime Group 13/22
8: සිංහකිරි ඕගස්ට් බොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාරවලින් අගෝස්තු 31 දක්වා පමණයි.
9: The Bank සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් Commercial Bank of Sri Lanka අංක 1 බැංකු ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.

0: 98.2 98.4 සියත දිවයින පුරා
1: හතර වටේම පත්තර තප්පරේට සියතට
2: සියත පත්තරේ විත්හසා
3: අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
4: Hi Hasa, good morning.
5: Good morning ආචාර්ය, අපි ඉක්මනට යමු පත්තරවලට. ඊට කලින් මම මතක් කරන්නම් CDB රන් සහනය ගැන. අඩුම පොලියට වැඩිම අත්‍යකාරමක් ඔබට දෙන CDB දැන් ඔබේ ජල විදුලි දුරකථන බිල්පත් වලට රන් සහනයක් දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් මේ දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ඔබට පුළුවන් ළඟම CDB ශාඛාවකට ගොඩ වෙලා විස්තර දැනගන්න. එහෙම නැත්නම් කතා කරන්න 0111738388 CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. දිනමින පත්තරෙන් අපි පටන් ගමු. අද ජාතික මිලාද් උන් නබි මහෝත්සවය අද මීගමුවේදී ඉස්ලාම් භක්තිකයන්ගේ ශාස්ත්‍රූන් වහන්සේ වන මොහම්මද් නබි නායකතුමන්ගේ ජන්මදිනය සැමරෙන 42 ජාතික මිලාද් උන් නබි මහෝත්සවය ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මීගමුව පෙරියමුල්ල අල්හිලාල් විද්‍යාල පරිශ්‍රයේදී අද උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ. මොහම්මද් නබි නායකතුමන්ගේ ජන්මදිනය සහ ගුණ සමරුව නිමිත්තෙන් පවත්වනු ලබන මිලාද් උන් නබි උත්සවය ශ්‍රී ලංකේ මුස්ලිම් ප්‍රජාව මහත් භක්තියෙන් සමරනු ලබන ප්‍රධානතම ජාතික හා ආගමික මහෝත්සවයයි. මිලාද් යන්නේ අර්ථය උපත හෙවත් ජන්මය යන්නයි කියලා විස්තර ටික දාලා තිනවා. අද මීගමුවේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික මිලාද් උන් නබි මහෝත්සවය පැවැත්වෙනවා කියලා. ඉතින් මේක බලලා සමහරු, අපි දන්නේ සමහරුන්ට හිතෙයි ඉතින් අලුත් අවුරුදු, සිංහල අලුත් අවුරුදු උත්සවයේ දවසේ මෙහෙම පත්තරේ දාලා ජාතික සිංහල අලුත් අවුරුදු උත්සවය කියලා එකක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණාද කියලා මට හරියට මතක නැහැ කියලා කාට හරි
4: හිතෙන්න
5: පුළුවන්. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ, කාට හරි එහෙම හිතනවට එපා කියන්න බෑනේ. එහෙම හිතනවා නම් කාට හරි. දිනමින පත්තරේ හෙඩ්ලයින් නිවුස් එක මෙන්න මේක. අද මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැවේ. තෙල් බැරල් බිලියන 2ක්, ස්වභාවික වායු කියුබික් අඩි ට්‍රිලියන 9ක්, සියල්ල ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ පාලනයේ යටතට. දශක ගණනාවක් පුරා කතාබහට පමණක් සීමා වී තිබුණු මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් සහ ස්වභාවික වායු ගවේෂණය කිරීමේ ඓතිහාසික 2026 බලපත්‍ර පිරිනැමීමේ වටය නිල වශයෙන් ආරම්භ කරමින් වර්ග කිලෝමීටර 34,000කට ආසන්න ගැඹුරු මුහුදු බිම් කොටස් 4ක් සඳහා ජාත්‍යන්තර ආයෝජකයන් වෙතින් ලන්සු කැඳවීම ඊයේ ආරම්භ කළා කියලා තියෙනවා. මන්නාරම් ද්‍රෝණිය තුළ තෙල් බැරල් බිලියන 2ක්, ස්වභාවික වායු කියුබික් අඩි ට්‍රිලියන 9ක අතිවිශාල සම්පතක් පවතින බවට කෙරෙන ප්‍රවේශම් සහගත විද්‍යාත්මක තක්සේරුව පදනම් කර ගනිමින් නවීන නියාමන රාමුවක් යටතේ පූර්ණ විනිවිදභාවයෙන් යුතුව මෙම ගවේෂණ වැඩසටහන ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කළා කියලා තියෙනවා. ඉතින් හරි ෂෝක්, හරි වටිනවා. තෙල් බැරල් බිලියන 2ක්, ස්වභාවික වායු කියුබික් අඩි ට්‍රිලියන 9ක් මන්නාරම් ද්‍රෝණියේ තියෙනවා නම් ඒ සම්පත් ටික අපිට අරගන්න පුළුවන් නම් අපිට ලොකු පිම්මක් ඉස්සරහට පනින්න පුළුවන් කියලා හිතන ප්‍රවෘත්තියක්. හැබැයි අවාසනාවකට මේ ප්‍රවෘත්තිය දශක ගණනාවක් තිස්සේ වරින් වර මේ විදිහටම ආණ්ඩුවේ පත්‍රයේ හෙඩ්ලයින් එක හැටියටම ගිහිල්ලා තියෙනවා, අපි දැකලා තියෙනවා.
4: ඒක පොඩි කාලේ ඉඳන්ම ඒක.
5: චූටි කාලේ ඉඳන්. ඒ කියන්නේ
4: අපිත් පොඩි කාලේ.
5: සමහර වෙලාවට හොයලා බැලුවොත් ආකයිව්ස්වල අපි උපදින්න කලින් පත්‍රවලත් මේ විදිහෙම හෙඩ්ලයින් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ හින්දා ඉතින් මේවා එච්චර ෂුවර් නෑ ඉතින් ලංකාවේ මේ ජාතියේ වැඩ, මේ විශේෂයෙන් මේ වැඩේ ගැන අපි කතා කළොත් මන්නාරමේ අපිට තියෙන තෙල් සම්පත ගැන දශක ගණනාවක් තිස්සේ වරින් වර එක එක විදිහට පත්තරවල හෙඩ්ලයින් නම් අපි ඕන තරම් දැකලා තියෙනවා. ඒවැ එතනින් එහාට මොකුත් වෙලා නැහැ. හැම වතාවෙම කියන්නේ මෙච්චර කල් මේවා සම්පත් තිබුණා, මේවට හරියට වැඩ කළේ නෑ කියලා ඔන්න හෙඩ්ලයින් එකේ ගහනවා. ආයි නෑ ඒ වගේ එකක් මෙතනත් වෙයිද කියලා අපි ඉදි බලාගෙනමු. කම්මැලි ඇත්තට මේ නිවුස් එක දැන් නැවත එහෙම දශක ගාන තිස්සේ එකම නිවුස් එක දැකලා ඒ නිවුස් එකම බොරු වෙලා ඒකටම හිනා දැන් හිනා යන්නේ දැන් නිවුස් එකට. දැන් පොඩි ඈනුවක් තමයි යන්නේ. බලමු එතනින් එහා තැනකට මේ නිවුස් එක යයිද කියලා මේ සැරේවත්. දිවයින පත්තරයට මං එනවා. සලේ තව දින 90ක් රැඳවුම් භාරයට පාස්කු ප්‍රහාරයට සැකපිට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජ ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ මහතා තවත් දින 90ක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබා ගැනීමට ආරක්ෂක ඇමතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර් දිසානායක මහතා ඊයේ අනුමැතිය පල කළා කියලා තියෙනවා. 2026 අගෝස්තු 25 වන දින ඇති ඒ අංකේ දාලා ඒ රැඳවුම් නියෝගය ප්‍රකාශයට පත් කළා කියලා තියෙනවා. තවත් දවස් 90කට යව රැඳව ගන්න. පසුගිය පෙබරවාරි 25 වෙනිදා පෑලියගොඩදී අත්අඩංගුවට ගත් සුරේෂ් සලේ මහතා දැනටමත් දින 180කට ආසන්න කාලයක් රඳවා තබාගෙන සිටින අතර කොටුව බහස්රත් අධිකරණයේ හමුවේ පවරා ඇති නඩුවේ 3 වෙනි සැකකරු ලෙස ඔහු නම් කිරීමට නීතිපතිවරයා කටයුතු කර තිබේ කියලා තියෙනවා. ඉතින් දවස් 180ක කාලයක්, ඒ කියන්නේ දින 90ේ රඳවා තබා ගැනීමේ නියෝග දෙකක් අවසන් වුණා. දැන් ඊට පස්සේ 3 වෙනි එක. හැබැයි ඉතින් දින 180ක් රඳවා ගත්තා කියලා කිව්වට ওই දෙවනි රැඳවුම් නියෝගයේ දින 90ෙන් දවස් මං හිතන්නේ 72ක් ඒ මහත්තයා හිටියේ ඉස්පිරිතාලේ කියලාත් මේ අද පුවත්පත්වලම වාර්තා වෙලා තිබුණා. ඉතින් දවස් 90ක් රඳවලා තියාගෙන ප්‍රශ්න කරන්නනේ ඒ රැඳවුම් නියෝගය ගන්නෙ. එතකොට ඉස්පිරිතාලේ ඉන්නවට ප්‍රශ්න කරන්න බැරි වුණානේ. එතකොට දෙවනි රැඳවුම් නියෝග කාලය සම්පූර්ණයෙන්ම වගේ ඉස්පිරිතාලේට ගත වුණා. ඉතින් එතකොට ස්වභාවිකවම නේද, කියන්නේ අපිට හිතෙනවා ඉතින් දැන් ප්‍රශ්න කරන්න බැරි වුණානේ. ඉතින් එතකොට ඊළඟ දින 90ක් තියා මං හිතන්නේ අපි ගිය සතියේ මේ ගැන කතාත් වුණා වගේ මතකයි පත්‍රයේ කියවන ගමන්.
4: හරි.
5: කොහොම හරි තවත් දින 90කට යව රඳවාගෙන තිනවා. මේක සමහරු මේකට විරුද්ධව කතා කරනවා. මේක වැරදි දිගින් දිගටම ඩීඕ ගහනවා කියලා. ඉතින් අනිත් පැත්තට ගහපු ඩීඕ එකෙන් වැඩි කාලයක් හොස්පිටල් එකේ හිටියාම මං හිතන්නේ එතකොට යව ප්‍රශ්න කරන්න තව කාලයක් රඳව ගන්න සිද්ධ වෙනවා. එහෙම නැත්තම් එහෙම රඳවා නොගත්තොත් කලින් දින 90ක රැඳවුම් නියෝගයේ නිෂ්කාරණිය ගහපු රැඳවුම් නියෝගයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ රැඳවුම් නියෝගය දුන්න ඉස්පිරිතාලේ දවස් 70 ගණක් හිටියා. ආයෙනම් ගෙදර යන්න කිව්වොත් ඒ කියන්නේ ඒ දවස් 90ේ රඳවගෙන අහන්න ප්‍රශ්නයක් තිබිලා නැද්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. කොමහරි තව දවස් 90කට රැඳවුම් නියෝගයේ දීර්ඝ වුණා. ජාතික හැඳුනුම්පත නැතයි ඇල්ලූ පියාට අම්බලංගොඩ පොලිසියේදී අම්බානට නෙලලා. පොලිසිය ගැහුවේ නෑ කියන්නේ බොරු. පිළිකුල් සාගතයි දැඩි ලෙස හෙලා දකිනවා. අම්බලංගොඩ නගර සභා සභාපති එහෙම කිව්වා කියලා තමයි දිවයින පුවත්පතේ මේ ප්‍රවෘත්තිය වාර්තා වෙලා තියෙන්නේ. මේ සිදුවීම අපි දැක්කා
4: Facebook live
5: තිබුණා. මේ මේ මේ පහර කාපු පියාගේ පුත්‍රයා එයා පොලිසියට ගිහිල්ලා කෙලිම Facebook live එකක් එන්නේ වීඩියෝ එකේ. ඉතින් දැන් පොලිසිය නිකුත් කරලා තියෙන ඒ සම්බන්ධයෙන් නිකුත් කරලා තියෙන නිවේදනය තියෙනවා. මෙයා මේ පොලිසිය දැකලා දිව්වා, තුවලා වැටුණා, වැටිලා තුවාල වුණා. ඊට පස්සේ තමයි පොලිසියට ගෙනාවේ කියලා. ඉතින් අපි දැක්ක විදිහට ඒ වීඩියෝ එකේ මේ පහර කාපු තැනත්තා, එහෙම නැත්නම් මේ ලේ පෙරාගෙන හිටපු තැනත්තාගේ පුතා පොලිසියට යනකොට එයා පොලිස් නිලධාරී එක්ක මෙහෙම මේසේ ඒ පැත්තේ මේ පැත්තේ ඉඳගෙන පොලිස් නිලධාරියාට යමක් කියමින් තමයි හිටියේ ඒ වීඩියෝ එක පටන් ගන්නකොට. ඉතින් පොලිසිය දැකලා දිව්වා, දුවනකොට පොලිසියෙන් එලවන් ගියා, එලවන් ගියාම වැටුණා. එහෙම පොලිසියට ගෙනව නම් මං හිතන්නේ ආව කූඩුවේ තමයි ඒ වගේ අයව දාන්නේ. මං දන්නේ නැහැ පොලිසිය කියලා තියෙන කතාව ඒක. අපි දැක්ක විදිහට නම් ඒ මිනිස්සයා හොඳටම ලේ පෙරාගෙන හිටියා. අපි ගහනවා දැක්කේ නැහැ ඒ වීඩියෝ එකේ. මට හිතෙනවා පොලිසිය මේ වැඩ කරන විදිහට පොලිසියට නෙවෙයි සාමාන්‍ය සිවිල් සියලු මිනිස්සුන්ට බොඩි කැම් දෙන්න වෙයි වගේ මේ වගේ දේවල් වලින් පරිස්සම් වෙන්න. ඉතින් අපි දැක්ක විදිහට එයාට අයිඩෙන්ටිටිය නැහැ කියලා මේ වීඩියෝ එකේ කියවෙන කාරණාව කියන විදිහට අයිඩෙන්ටිටිය නැහැ කියලා පහර දීලා තියෙන බව තමයි කියවෙන්නේ. මූණකට හොඳට ඉදිමෙන්ඩ වැදිලා තියෙන බවත් අපිට පේන්න තිබුණා. ඉතින් වැටිලා නම් සෑහෙන වැටිල්ලක් මං හිතන්නේ දුවගෙන ගිහිල්ලා නේද මීටර් 100ක 200ක පල්ලමක වැටිලා පෙරලිලා ගිහිල්ලා වගේ වැටිල්ලක් වැටෙන්න ඕනේ. මෙහෙම වැටෙන්න මං දන්නේ මේ සහය මේ ගන්නට තුවාල වෙන්න වැටෙනවන පුදුම වේගකින් දුවලා වැටෙන්න ඕනේ නේද? ඒ කියන්නේ අපි දන්නේ නැහැ. ඉතින් බලමු. සහ මේ මේ වගේ සිද්ධි මේ තිබේ පළවෙනි වතාවට නෙවෙයිනේ මේ ලංකාවේ පොලිසිය සම්බන්ධයෙන් මේ වගේ සිද්ධියක් අපි දකින්නේ. මේ වගේ අපි ඕන තරම් දැකලා තියෙනවා. ඕන තරම් එහෙම අවස්ථාවල ඒ ගැන අපි කතා කරලා තියෙනවා. රටේ තොටේ ඒ ගැන හාහෝ ඇති වෙලා තියෙනවා. ආයේ ඉතින් ඒ සම්බන්ධයෙන් ඉන්න බලධාරීත් එහෙමම ඈනුමක් කරලා අහක බලාගෙන නිදා ගන්නවා.
4: අපිටත් අමතක
5: වෙනවා. පොලිසියත් ඒ විදිහටම විශිෂ්ට ලෙස කටයුතු ඉස්සරහට කරගෙන යනවා. අතිවිශිෂ්ටයි ශ්‍රී ලංකා පොලිසිය, අපේ ප්‍රණාමය. ලංකාදීප පුවත්පතට මම එන්නේ. රැඳවුම අවසන් උසාවි ගෙනේ 3 වෙනි දා තෙක් රිමාන්ඩ්. පද්මේගේ දුරකථනයේ සිරගෙදර නිලධාරී 13කගේ අංක, නිරූපිකාවන් දේශපාලකයන් 16කගේ ඡායාරූපත් තිබිලා, බැංකු ගිණුම් 17ක්, මත්ජාව අරමුණු 20කගේත් තොරතුරු, නීත්‍යානුකූලව රටින් පිටවී හොර වීසා හදාගෙන රටවල් 13කට ගිහින් කියලා මේ පද්ම සම්බන්ධ නඩුව උසාවි පැවැත්වෙද්දී උසාවියට පොලිසිය දැනුම් දීපු කාරණා ටික තමයි මේ විදිහට ලංකාදීපේ හෙඩ්ලයින් එක බවට අද පත් වෙලා තියෙන්නේ. මං ඊළඟට එනවා අරුණ පුවත්පතට. අත්වසුම් කම්හලක රසායනියකින් කුඹුරක් නිල්වි කොළඹ ගම්පහට වතුර කැපෙයි. වර්ණකය මුසු වූ ජල පද්ධති පස් දමා වහලා කියලා තියෙනවා. බියගම හෙයන්තුඩුව ප්‍රදේශයේ අත්වසුම් නිෂ්පාදන පෞද්ගලික කර්මාන්ත ශාලා පරිශ්‍රයක බහළුමක අසුරා තිබූ නිල් පැහැති වර්ණකාරක රසායනිකයක් කැලණි ගඟ ආශ්‍රිත කුඹුරු ප්‍රදේශයකට මුසුවීම හේතුවෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ජල සැපයුම ඊයේ අලුයම කාලේ පැය 6කට විතර නතර කරන්න වුණ බවත් ඒ ගැන පර්යේෂණ කරලා අවසානයේදී මේ රසායනිකය කැලණි ගඟේ ජලයට මුසුවෙලා නැහැ කියලා තහවුරු කරගෙන ඊයේ හවස නැවත ජල සැපයුම යථා තත්ත්වයට පත් කරපු ආකාරය පිළිබඳ ප්‍රවෘත්තිය තමයි අද අරුණ පත්‍රයේ හෙඩ්ලයින් නිවුස් එක බවට පත් වෙලා තියෙන්නේ. හැබැයි මේ නිවුස් එකෙත් මේ ආයතනය මොකක්ද අර එහෙම නම් ගම්මුකුත් සඳහන් කරලා නැහැ. ඇයි දන්නේ නැහැ. ඒවා රෑ මේ එහෙම එකක් වෙලා, ඒ කියන්නේ කවුදෝ කම්හලකින් මොකද්දෝ රසායනිකයක් මොකද්දෝ කුඹුරකට වැටලා කියලා තමයි පුළු නිවුස් එකම කියවුවට පස්සේ තියෙන්නේ. මොකද්දෝ සමාගමක මොකද්දෝ රසායනිකයක් කැලණි ගඟ ආශ්‍රිත මොකද්දෝ කුඹුරකට වැටිලා මොකද්දෝ වෙලා පස්සේ පරීක්ෂා කරලා බලලා කැලණි ගඟට මොකද්දවත් වෙලා නැති හින්දා ජල සැපයුම නැවත යථා තත්ත්වයට පත් කරලා ඕක තමයි මොකද්දෝ වගේ ඒක කියලා ඉවරනකොට තව පින්තූර දෙකක් එක්ක ප්‍රවෘත්තියක් තියෙනවා අරුණේ. කාසල්රි පිටාර මට්ටමේ කවුඩුල්ල සිඳෙයි. ඔන්නෝක තමයි මේ එල්නිනෝ බලපෑමේ තත්ත්වය. කාසල්රි ජලාශය පිටාර මට්ටමට ඇවිල්ලා එහෙ වහිනවා හොසට. කවුඩුල්ල ජලාශය සම්පූර්ණයෙන් හිඳිලා යමින් පවතිනවා, අඩිය පෑදමින් පවතිනවා. පින්තූර අද පළ කරලා තියෙනවා. ඉතින් මේ තත්ත්වයට විවිධ ප්‍රදේශවල විවිධාකාරයේ මුහුණ දීම් තමයි එල්නිනෝවත් එක්ක වාර්තා වෙමින් තියෙන්නේ. ඉතින් හැමතැනින්ම කියවෙනවා මේ එල්නිනෝ තත්ත්වය තවත් දිගට දුරට පවතිවි කියලා. මම හසන්ත විජේනායකගේ හුරේරා කාටූන් එක ගන්නවාද අරුණ පත්තරෙන්. කවුරුවත් ඉල්ලුවට ජනමත විචාරණ තියන්නේ නැහැ කියලා ඇමති වසන්ත කියනවා. ඒ කියන්නේ මේ අර 22 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යන්න කියලා කණ්ඩායම් කිහිපයක් ඉල්ලනවා. ඒ සම්බන්ධයෙන් තමයි මේ කාටුනේ. කවුරුවත් ඉල්ලුවට ජනමත විචාරණ තියන්නේ නැහැ කියලා ඇමති වසන්ත කියනවා. එතකොට ඒක අහගෙන ඉන්න හාදයා කියනවා කවුරු ඉල්ලුවත් ඇමති වත්කම් ගැන පරීක්ෂණ කරන්නේ නැහැනේ කියලා. ඉතින් ටිකක් අමතක වෙලා යන ඒවා කාටුන් වලින් ඉඳ හිට මතක් කරලා දෙනවා. එහෙනම් ගිහලා හෙට නෑනේ. ඔව්, සුබ දවසක්.
1: හතර වටේම පත්තර තප්පරේට 100ට.
2: 100ට පත්තරේ with හසා.
3: අනුග්‍රහය CDB එක රන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7388 388 CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
4: උදේ 8:00 විනාඩි 14යි.

0: ඉන්දියා ටොප් ස්ටෝරි.
1: එල්ලිනෝ හේතුවෙන් 84,000කට බලපෑම්. එල්ලිනෝ තත්ත්වය හමුවේ පවුල් 26,457කට අයත් පුද්ගලයින් 84,545 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. ඔවුන් දිස්ත්‍රික හතක ප්‍රාදේශීය ලකම් කොටස් 25කට අයත්. එම දිස්ත්‍රික්ක වනේ අම්පාර, පතුල්ල, මඩකලපුව, මොනරාගල, පොළොන්නරුව, රත්නපුර සහ හම්බන්තොටයි. ප්‍රාදේශීය ලකම් කොටස් 22කට අයත් පවුල් 24,144ක පුද්ගලයින් 75,734 දෙනෙකු හට පානීය ජලය සපයා ඇති බවයි අපදා සහන සේවා මධ්‍යස්ථානය සඳහන් කළේ. බස්නාහිර සබරගමෝ සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසී තිබිය හැකි බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්ම වූ වැසී තිබිය හැකි බවයි. ඊ රාත්‍රියේ ඇදහැලුණු වර්ෂාපතනය හේතුවෙන් ඇතැම් ගංගාවල ජලමට්ටම් තරමක් ඉහළ ගොස් ඇති බව වරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගංගාවල ජලමට්ටම් ඉහළ ගියද මෙතෙක් ගංවතුර අවදානමක් නොමැති බවයි.
0: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය, People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කරයි.
3: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්.

0: අපි මිනිස්සුන්ම මනින්න පාවිච්චි කරන මිනුම් දඬු ගොඩාක් තියෙනවා නේද? ඒ කියන්නේ සාරියක් ඇඳගෙන හිටියොත් එයාට නෝනා. නේ කලිසමට මහත්තයා, මල්ගවුමට අහිංසකයි, කොට කලිසමට රස්තිය අදුකාරයා. සරල ඒ කියන්නේ සරම ඇඳගෙන හිටියොත් හරි සරලයි. ඊට පස්සේ හමසුදුනම් ලස්සනයි. හමසුදුනම් ලස්සනයි නේ. හරි හමසුදුනම් ලස්සනයි. ඉංග්‍රීසි පුළුවන් නම් උගත්. මේ විදිහට අපි කෙනෙක්ගේ ප්‍රතිරූපය මනින්න අපිම හදාගෙන තියෙන අමුතුම මිනුම් දඬු. මන් දන්නා ඒවා සාධාරණද අසාධාරණද කියලා මන් දන්නේ නැහැ නේ. මේ මම දන්නවා. හැබැයි මම මෙතනදී කියන්න යන්නේ නැහැ. මොකද ඉතින් සමහරක් විට ඇත්තටම මේ හොඳ අය ඉන්නවා. ඒ කියන්නේ එහෙම ඇත්තටම සරමඳගෙන සරල මිනිස්සු ඉන්න එහෙමත් ඉන්නවා. හැබැයි අපි මනින්න පුරුදු වෙලා තියෙන්නේ මේ විදිහට. ඉතින් හිතන්නකෝ, අපි දැන් ව්‍යාපාරයක් කරනවා කියලා හිතන්නකෝ. බිස්නස් එකක් පටන් ගන්න කලින් කොච්චරනම් මිනිස්සු එක එක දේවල් කියනවාද ඔබ දිහා බලලා. ඔබ නිකන් හරි කොට කල්සමක් ඇඳගෙන හරි සරල ජීවිතයක් ගත කරන කෙනෙක් නම් ඔබ කිව්වොත් මම මේ බිස්නස් එකක් පටන් ගන්න යන්නේ කියලා සමහරක් විට ඔබට කියයි, අනේ මේ ඔයාට කිසි වගකීමක් ගන්න බෑ, අනේ ඔයාට එහෙම මේ බෑ, ඔයාට බිස්නස් කරන්න බෑ කියලා ඕනතරම් මිනිස්සු කියයි. ඒ ඔබේ ප්‍රතිරූපය බලලා. හැබැයි ඔබ දන්නවද, ඔබට ආත්ම විශ්වාසය තියෙනවා නම්, බිස්නස් එකක් කරගෙන යන්න හොඳ ප්ලෑන් එකක් තියෙනවා නම්, ඔබට උදව් කරන්න අයත් ඉන්නවා. හැම දේකටම කකුලෙන් අඳින්න මිනිස්සු අපි දැක්කට අර උදව් කරන්න දන්න මිනිස්සු ගැන එච්චර කතා කරන්නේ නැහැ නේ. අර නරක බෝ වුණාට හොඳ වැඩිය බෝ වෙන්නේ නැහැ නේ, පැතිරෙන්නේ නැහැ නේ. හැබැයි අපි කෑ ගහලා කියන ඔබ ව්‍යාපාරයක් කරන්න ඔබේ සූදානමක් තියෙනවා නම් LOLC finance with එන්න ඔබ කවුරු වුණත් ඔබේ කැපවීම, ඔබේ උනන්දු, ඔබේ ප්ලෑන් එක බලලා ඔබට දෙන්න තියෙන උපරිම සහයෝගය දෙන්න LOLC finance ලෑස්ති. එහෙම ගොඩ ගිය මිනිස්සු අද ලංකාවේ ඕන තරම් ඉන්නවා. හරිද? ඉතින් ඒ විශ්වාසයත් ඔබට දීලම හදිසි හිතන්නකෝ, ඔබ දැන් ව්‍යාපාරයක් ස්ටාර්ට් කරලා ඉන්න කෙනෙක් කියලා. දැන් ඔබ ව්‍යාපාරයක් ස්ටාර්ට් කරගෙන පටන් ගන්නත් ලේසි. හැබැයි මේවා පවත්වාගෙන යන්නනි අමාරු නේද? ඉතින් එන්නේ ඒ වැඩේදී LOLC finance මූලික වෙලා මැදිහත් වෙලා අපිට ලොකු උපකාරයක් කරලා තියෙනවා ඒගොල්ලන්ගේ ෆැක්ටරින් සර්විස් එක හරහා. ව්‍යාපාරයක් කරගෙන යනකොට ගොඩාක් වෙලාවට අපිට ණයට බඩු දෙන්න සිද්ධ වෙනවා. දැන් අපි හිතන්නකො මුදලාලි කෙනෙක් කඩයක් කරගෙන යනවා වගේ නෙමෙයි මම මේ කියන්නේ. හිතන්න ඔබ මොකක් හරි නිෂ්පාදනයක් කරනවා. ඔබ තව මොකක් හරි ඒක විකුණන තැනකට ඒ නිෂ්පාදනය ඔක්කොම තොග වශයෙන් බාර දෙනවා. සෝරි කසක. ඉතින් එතකොට ඒ මිනිස්සු එකපාර සල්ලි දෙන්නේ නැහැ නේ. ඒ මිනිස්සු කියන අපිට දවස් 90ක් දෙන්න, දවස් 120ක් දෙන්න, අපි මේක පියවන්න අපිට කාලය දෙන්න කියලා. ඔබත් ඉතින් එහෙම තමයි, බිස්නස් එක යන්නේ එහෙමනේ. ඉතින් ඒ නිසා ඔබත් ඒ කාලය දෙනවා. ඔය අතරතුර ඔබට තවත් ලොකු තවත් මොකක් හරි ඕඩර් එකක් හම්බ වෙනවා. හැබැයි ඔබ ගාව සල්ලි නැහැ. එහෙම නැත්තම් ඔබේ ව්‍යාපාර ස්ථානයේ ඉන්න සේවකයන්ගේ වැටුප් ගෙවන්න වෙනවා. අතේ සල්ලි නැහැ. ලයිට් බිල් එනවා, ලොකු තඩි ලයිට් බිලක්. ඉතින් එහෙමනේ ලයිට් බිල් නේ. ඒක ගෙවන්න සල්ලි නැ මොන හරිම ප්‍රශ්න එනවනේ නේ. එතකොට අපි සාමාන්‍යයෙන් කරන්නේ කාගෙන් හරි අතමාරුවක් ඉල්ල ගන්නවා, පොලියට සල්ලි ගන්නවා, ඔය වගේ වැඩනේ. හැබැයි අපිට LOLC ෆැක්ටරින් සර්විස් එක හරහා දීලා තියෙන ලොකු අවස්ථාවක්. අපිට පුළුවන් නම් අර කලින් බඩු ටික දුන්න කෙනාගේ සල්ලි ටික අරගන්න අපිට මේ වැඩේ කරගන්න පුළුවන්නේ. ඒ වැඩේ කරලා දෙනවා LOLC finance. ඔබට කරන්න තියෙන්නේ LOLC finance වෙත යන්න, අර ඉන්වොයිස් එකත් අරගෙන, අර කෙනාගෙන් ලැබිය යුතු සල්ලි වල තියෙන ඉන්වොයිස් එකත් අරගෙන යන්න. අරගෙන ගියාට පස්සේ සල්ලි වලින් 80%ක් 85%ක් දක්වා LOLC finance ඔබට දෙනවා. ඒ කෙනා ගැන හොයලා බලලා පොඩි ටිකක් පොඩි විමර්ශන කටයුත්තක් යනවා. ඒකෙන් පස්සේ ඔබට ඒ සල්ලි දෙනවා. හරිද? ඊට පස්සේ ඉතුරු සල්ලි ටික එකතු කර ගැනීමේ වගකීමත් බාරගන්න LOLC ෆයිනෑන්ස් ඒගොල්ල චූටි කමිෂන් එකක් අරගෙන ඉතුරු සල්ලි ටිකත් ඔබට දෙනවා. කැමතිද? එහෙනම් එච්චරයි. එහෙනම් LOLC finance එක ෆැක්ටරින් සර්විස් එකත් එක්ක ඔබේ ව්‍යාපාරයේ ඉස්සරහටම කරගෙන යන්න. ඉතින් ව්‍යාපාරිකයෝ හැදෙනවා කියන්නේ, ගොඩනැගෙනවා කියලා කියන්නේ, තව ව්‍යාපාරිකයෝ බිහි වෙනවා කියලා කියන්නේ අපේ රට ඉතින් මේ දැනටත් මෙහෙම දුවන්නේ අපේ රටේ ව්‍යාපාරිකයෝ නිසානේ නේද? ඉතින් ඒක තව ටිකක් අපිට ජීවත් වෙන්න ලේසි වෙයි ව්‍යාපාරිකයෝ වැඩි වුණොත්. ඉතින් ඒකට තමයි LOLC finance මෙච්චර මැදිහත් වෙලා මේ විදිහේ ලොකු සහයෝගයක් දෙන්නේ. Thank you so much. අපි ලංකා ටයිල්ස් වල අලුත්ම ටයිල් එක ගැන මේ දවස්වල කතා කරනවා, cool rooftop tile එක ගැන. ඉතින් කොච්චර නියම් උදේට පොඩි සීතලක් තිබ්බට හවසට වැස්සට දවල්ට ඉවසන්න බැරි රසණයක් තියෙනවා, අවුවක් තියෙනවා. ඉතින් ඕක කෙලින්ම ওই roof top තියෙන ගෙවල් වලට තියෙන ප්‍රශ්න තමයි, ඔය අවුව කෙලින්ම ඉතින් අර roof top එකේ තියෙන දාලා තියෙන මුකාක් හරි එකක් ටයිල් එකක් වෙන්න පුළුවන්, සිමෙන්ති පොලව වෙන්න පුළුවන්, ඕක උරා ගන්න උරාගෙන කෙලින්ම ඒ රසනේ දෙන්නේ ගේ ඇතුළට. වසන්න බෑ, හවසටත් ඉන්න බෑ, රෑටත් ඉන්න බෑ. ෆෑන් එකක් දැම්මත් තද රස්නේ හුලඟක් එන්නේ. ඉතින් ඕක නැති කරගන්න අපි පුළුවන් තරම් දිගටම AC දාලා තියෙනවා. ලයිට් බිලත් ඉතින් ආයි ටැන්ටරාං උඩම තැන තමයි තියෙන්නේ. ඉතින් ඔය ප්‍රශ්න ඔක්කොටම ඔබ දන්නවද එක දෙයකින් උත්තරේ හොයාගන්න පුළුවන් කියලා? යස්. ඒ තමයි කූල් රූෆ්ටොප් ටයිල් එක. මේක රත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ රස්නේ අවශෝෂණය කරගන්නේ නැහැ. රස්නේ ආයි හරවලා යවනවා. දැන් සාමාන්‍යයෙන් අපි කියනවා මේකට ශ්‍රේණිගත කිරීමක් තියෙනවා, මේකට ග්‍රේඩ්ස් තියෙනවා. එතනදී ඉන්ඩෙක්ස් එකක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ ඉන්ඩෙක්ස් එකේ කියන්නේ සාමාන්‍යයෙන් 86ක්ද කොහෙද තියෙන ඉන්ඩෙක්ස් එකේ, 86ක් හරි 84ක් හරි. හැබැයි ලංකා ටයිල්ස් වල මේ කූල් රූෆ්ටොප් ටයිල් එක 96ක් ඉන්ඩෙක්ස් එකේ පෙන්නනවා. ඒ කියන්නේ ඉතින් එන ටිකෙන් වැඩිම ප්‍රමාණයක් ආයි හරවල යවනවා රස්නේ ටික. ඒ නිසා තද අවුවේ වුණත් මේ ටයිල් එක දාලා තියලා මෙහෙම කකුල තියන්න පුළුවන් රස්නේ දැනෙන්නේ නැහැ. අවුව වෙලාවට යන්න පුළන්ද ටයිල් එකක් උඩ බෑනි. හැබැයි මේ කූල් රූෆ්ටොප් ටයිල් එකේ රස්නේ දැනෙන්නේ නැහැ. ඔබට පුළුවන් වුණත් යන්න ලංකා ටයිල්ස් ෂෝරූම් එකකට ගිහිල්ලා මේක පොඩ්ඩක් එක්ස්පීරියන්ස් කරන්න. මේ ටයිල් එක ගෙදර රූෆ්ටොප් එකක් තියෙනවා නම් නැත්නම් කොරිඩෝස් ඒ වගේ වට ඔගලට පාවිච්චි කරන්න පුළුවන්. මේ පොඩි ඒ කියන්නේ සාමාන්‍යයෙන් නිකන් රූෆ්ටොප් එකක් ගත්තොත් ලොකු ඉඩක් නෙමෙයිනේ. සාමාන්‍යයෙන් පොඩි ඉඩකට වගේ ඔයගොල්ලෝ හදලා ඇතිනේ. එහෙම වුණොත් ටක් ගල ගලවලා දාලා තියෙන ටයිල් ටික මේක අල්ලගන්න මේක වාසි. හරිද? අපි අදත් කතා කරමු පැල්වත්ත බටර් ගැන. ගෙදර දීම ඔයගලන්ට රසම රස බටර් කේක් එකක් හදාගන්න, බටර් කුකීස් හදාගන්න වගේම ඔය ඕනම කෑමක් රස කරන්න පුළුවන් බටර් වලට. අපි ඉතින් ওই බටර් ගන්න ඕන වෙලාවටත් ස්ප්‍රෙඩ්ස් මොන හරි જાතියක් අරගෙන එනවා. හරිද? ඒකට හේතුව තමයි බටර් ගන්න සල්ලි. හැබැයි පැල්වත්ත බටර් ලංකාවේ නිෂ්පාදනය කරන නිසා හරිම සාධාරණ ගානට මාකට් එකේ තියෙනවා. ඒ නිසා ඔබ මීට පස්සේ ඒ කියන්නේ ස්ප්‍රෙඩ් ගන්න ඕනලාට ස්ප්‍රෙඩ් ගන්න, බටර් ගන්න ඕනලාට ස්ප්‍රෙඩ් ගන්න එපා. බටර් ගන්න ඕනලාට බටර්ම ගන්න පැල්වත්ත බටර්. දැන් ඒගොල්ලන්ගේ පැකේජින් අලුත් වෙලා තියෙන්නේ. අලුත්ම ගෝල්ඩ් ෆොයිල් පැක් එකක තමයි මාකට් එකට එන්නේ. ඊට අමතරව ඔගලන්ට හොඳට හඳුනා ගන්න පැල්වත්ත බටර් හඳුනා ගන්න ක්‍රම තුනක් ඒගොල්ලෝ දීලා තියෙනවා. බෝස් තුනක් දීලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ಜಾති තුනක් තියෙනවානේ, salted, unsalted සහ ගාලික් එක. ඉතින් salted එක නිල් පාටයි, ඊට පස්සේ unsalted එක රතු පාටයි, ගාලික් එක දම් පාටයි. විශේෂයෙන්ම කියන්න ඕනේ අපි හරි ආසයි අපි බටර් කන්නේ ක්‍රීමි ඒ රිච් ටේස්ට් එකටනේ අපි කන්නේ. ඒ ටේස්ට් එක ඒ විදිහටම පැල්වත්ත බටර් එකේ තියෙනවා. ග්‍රෑම් 50, ග්‍රෑම් 100, ග්‍රෑම් 200 පැක්සලිනුත් ඕගලන්ට ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඔබ ආස වෙයි කියලා. ඉතින් හරිම නැචරල් ක්‍රීමි රිච් ටේස්ට් එකක් තියෙන සුපිරිම සුපිරි බටර් එක තමයි පැල්වත්ත බටර්. 8:33 දැන්. හද ගැස්මට සියත
1: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකයි කොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
2: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
3: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8333-444. සීතා හදවත් දිනු හිතවත්කම.
4: මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්න ඕනේ.
5: මොකක් හරි නෙවෙයි, ත්‍රීවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනේ. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
6: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. ත්‍රිරෝද රථ මහගෙදර වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙත
7: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB ධනනිධානය දුප්‍රයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරි ත්‍යාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපති
8: Asset Line Finance within best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම ලීසින්. අමතන්න 0.1114700.
9: අවිශ්වාසනීය ගමනකට Jetac electric scooter. kilowatt පැය 3.5ක lithium ion battery. kilowatt 3.1ක motorය. ලීටර 35ක storage පහසුකම. David Pieris e-mobility වෙතින් වැඩි විස්තර සඳහා 0.1114700550 අමතන්න.
10: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
11: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණු මධ්‍යම යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ් ස්ටයිල් රෙසිඩෙන්සිස්. දැන්ම අමතන්න ප්‍රයිම් ගෲප් 13.22
12: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්වර්ණසිටි වෙතින් මෙගාවට්ටම් ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි නෙස්ටර් මෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි කාගිල් ස්වර්ණසිටි
11: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amathanna Bindu Aikai Kai Hatai, Atasi Asuvatai, Hayasi Hatahaya.
13: The Bank Sangrava, Loki Vishishtatama Banku Dasa Atarin, Commercial Bankua, Sri Lankavi, Anka Eki Bankua Lisa, Sreni Katakar Atar. Me Vishishtatte Labannata, Apakiri Vishwase Tabu, Oba Samata Stuti.
3: Me Parat Asala Pirahara Balanna, Mahanorate Noka.
14: Rajidalu, Deja Leela Vin.
15: ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙනෙන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
3: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
15: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV. හද ගැස්මට සියත.
16: සමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
17: මුහුදෙන්වත් ගුවනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන ලොල්ුණ සමට දැනුම් දීමයි.
18: ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පීරිස් e-mobility වෙතින්
19: සිංහකිරි ඕගස් මොනන්සා Samsung, Hisense, Panasonic, Kandy ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවහින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි
20: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක් 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න BIBMA 2026 by NIBM where innovation earns recognition
21: Asset Line Finance within best bike එකට best deal එක ඉන්දන පිරිමැස්මේ ප්‍රමුඛවන Bajaj CT100 හා Platina 100 motorcycle සඳහා පහසුම ලීසින් පහසු ලීසින් වාරික කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි හෙල්මට් එකකුත් නොමිලේ Asset Line Finance අදමෙන්න අදම ආරං යන්න අමතන්න 01144700
22: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන Bajaj Chetak electric scooter දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාල
23: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න
24: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
25: අවන්ස් ටිකෙන් ටික පේ
26: නම

0: රියල්ම බට එක්ස්පිරියන්ස් එකකට නෑල්වත්ත බට
1: එන්නස මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
2: මං ඉතින් එල්බී රන් අය ගනුදෙනු කරන්න මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
3: එල්බී රන් අය තමයි මගේ හයිය.
4: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන.
6: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
7: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
6: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝඩි, අයිවා, ෂාප්, එල්එම්ජි. ආ, තේක්ක බඩුවල ලස්සන.
8: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
6: යාගේ නම සීතා. සීතා! මට කෑගස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
5: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
9: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා

හිතනවා වෙලාවට වැඩ කරන්න බැරි එකම සත්වයා මිනිසා කියලා. හරිද? දැන් බලන්න අපි සත්තු ගල්තුවත් කුකුලා හැමදාම එකම වෙලාවකට තමයි පාන්දර එයා අහඬලන්නේ. හරිද? ඊට පස්සේ කුරුල්ලෝ නැගිටිනවා එකම ටයිම් එකකට. කවුරුත් ඒගොල්ලන්ට මතක් කරනවද නැහැ. ඊට පස්සේ තවමනාද සත්තු හැමෝම වගේ ගෙදර ඉන්න බල්ලෙක් ගත්තත් කවුරුණත් ඒගොල්ලෝ ඒ වැඩේ ඒ වෙලාවට වෙනද වෙලාවට කරනවා නේ. හැබැයි අපි එහෙම නෑ. දැන් බලන්න මදුරු හවස 4 වෙනකොට එනවා කිව්වොත් එනවා. ඩෙෆිනිට්ලි එනවා. ඉතින් ඔය හවස 3-4 වෙනකොට හැම ගෙදරකම වගේ අපිට ඇහෙන්න තියෙන සද්දෙ තමයි පුතා ජනෙල් වහන්න, පුතා ඔය ඉස්සරහ දොර වහන්න, කුස්සිය දොර වහන්න. මොකද මේ මදුරු කරදරේට අපිට තියෙන එකම විසඳුම තමයි ගෙදර ඔය ලස්සනට දාලා තියෙන ස්ලයිඩින් ඩෝස් වෙන්න පුළුවන්, ලස්සන ජනෙල් වෙන්න පුළුවන්, ඒවා වහලා දාන එක තමයි අපිට තියෙන එකම විසඳුම. මේ චූටි මදුරුවට අපි එච්චර බයයි. ඇත්ත, බය වෙන්න වෙනවා. මේ රටේ වාර්තා වෙන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඇහුවම, ඊට පස්සේ එතනින් එහාට ගිහිලා මරණ සංඛ්‍යාව ඒව ඇහුවම අපි බය වෙනවා තමයි. බය වෙන්නත් ඕනි. ඉතින් එහෙම කියලා අපිට හැමදාම මෙහෙම හිර වෙලා ජීවත් වෙන්නත් බෑ. මේකට අපි උත්තර හොයන්න කලින් මේකට උත්තරයක් හොයාගන්නවා ඇලුමැක්ස්. ඒගොල්ල දෙනවා අපිට ලස්සනම ලස්සන මෙෂ් එකක්. ඉතින් මේක සාමාන්‍යයෙන් ඔබේ ඔය තියෙන ස්ලයිඩින් ඩෝස් වල වින්ඩෝස් වල සයිස් එක අනුව ඔගලන්ට ගන්න පුළුවන්කම තියෙනවා. මේක හරි හීනි, මදුරෙකුට එන්න බැරි ලස්සන මෙෂ් එකක්, දැලක්. හරිද? ඉතින් මේක දාගත්තට පස්සේ අර දොරවල් වහන්න ඕනේ නෑ. ඔගලන්ට දොරවල් ඇරලා තියලා මෙෂ් එක දැම්මට පස්සේ මෙෂ් එකෙන් පේනවනේ හා මෙහා හුළඟ යනවා එනවා. ඒ ටික ලස්සනට වෙනවා. හරිද? ඉතින් ගෙදර ලස්සන තවත් වැඩි වෙනවා. සහ අර අපි ආසයිනේ දොරවල් ජනෙල් වැහුණාම නිකන් හිර වෙලා වගේ යන්නේ. මට නම් හරිම ස්ට්‍රෙස්, හරි අමාරු, හුස්ම ගන්නත් අමාරුයි වගේ. ඉතින් අර ලස්සනට ලොකුවට හදලා තියෙන දොරවල් ජනෙල් හෝගාල ඇරලා දාලා මදුරුවන්ට හූ කියාගෙන අපිට නිදහසේ ඉන්න පුළුවන් මේ මෙෂ් එක නිසා. ඔගලන්ට යන්න පුළුවන් වුණොත් යන්න ඇලුමෙක්ස් එකේ තියෙන එක්ස්පීරියන්ස් සෙන්ටර් එකට. එතනට ගියෝතින් මේ මෙෂ් එක ඇතුළේ ඒගොල්ලන්ගේ තියෙන අපිට අපි දන්නේ නැහැ සමහර ප්‍රොඩක්ට්ස්, හා මේ වගේ ඒවා, මේ වගේ ඇලුමිනියම් වලින් මේ වගේ ප්‍රොඩක්ට්ස් තියෙනවා කියලා අපිට පුදුම හිතෙන නිෂ්පාදන පවා ඒ එක්ස්පීරියන්ස් සෙන්ටර් එකේදී ඔබට බලා ගන්න පුළුවන්කම තියෙනවා. මම නම් කියන්නේ මේවා දැකලා පොඩ්ඩක් නේ ඔළුවට දාලා තියාගන්න. කවදා හරි දවසක ඔබ හරි ඔබේ පවුලේ කෙනෙක් හරි යාළුවෙක් හරි මොකක් හරි වැඩක් කරනකොට තග්ගල ඔබට මතක් වෙයි, ආ ඇලුමෙක්ස් එකේ ආර එක්ස්පීරියන්ස් සෙන්ටර් එකේ මෙන්න මෙහෙම එකක් තිබ්බා නේද, ඒක මෙතනට දැම්මනම් මාර ගති නේද කියලා ඔබට හිතෙයි. ඒ නිසා එතනට පොඩ්ඩක් යන්න. තියෙන තැනත් අපි කියන්නම්, තියෙන්නේ නාවල තමයි ඒගොල්ලන්ගේ මේ ඇලුමෙක්ස් එකේ එක්ස්පීරියන්ස් සෙන්ටර් එක තියෙන්නේ. ඉතින් එතනට කියලා පොඩ්ඩක් බලන්න. මේ දවස්වල අපි පොඩ්ඩක් මතක් කරනවා විශේෂයෙන්ම ඒගොල්ලන්ගේ ඇලුමෙක්ස් මොස්කිටෝ මෙෂ් එක, මෙෂ් පැනල්ස් ඒගොල්ලෝ ගව තියෙනවා, ගිහිලා ගන්න. හරිද? හැමදාම මදුරුවා හින්දා දුක් විඳිනවා. මේක ඉවරයක් වෙන්න එපැයි නේ. කොයි

දිනා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟ අවුරුද්දටත් මේ සම්මානය මෙහෙම්මම හම්බ වෙනවා කියලා මට නම් ලොකු විශ්වාසයක් තියෙනවා. සහ අපි විශ් කරනවා. මොකද අපිට තේරෙනවානේ දැන් මේ අවුරුද්දෙත් අපේ NLB එක පළමු ජයග්‍රාහකයෝ 32කට වඩා වැඩි සංඛ්‍යාවක් බිහි කරලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ කෝටිපතියෝ බිහි කරලා තියෙනවා එච්චර ගාණක්. ඉතින් ඔබේ ජීවිතේ තන්නේ කරම වෙනස් වෙන්නයි යන්නේ එකමක ලොතරැයියකින්. හරිද? එහෙනම් ලොතරැයියක් ගන්න. දැන් බලන්න මං කලින් කිව්වේ චූටි මදුරුවට අපේ ලයිෆ් එක නිකන් හිතා ගන්න බැරි කරදර ගොඩකට දාන්න පුළුවන් වගේම මේ පොඩි ලොතරැයියට අපේ ජීවිතේ ආස කරන උඩම දැනට අපිව අරගෙන යන්නත් පුළුවන්. ඒ නිසා පොඩි පොඩි දේවල් සැහැල්ලුවට ගන්න එපා. හරිද? අපි අදත් කතා කරමු සුපර් මෙට් ගැන. සුපර් මෙට් කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ විශ්වාසදායකම සින්ක් ඇලුමිනියම් නිෂ්පාදනය. දැන් සාමාන්‍යයෙන් සින්ක් ඇලුමිනියම් ප්‍රොඩක්ට් එක කොයි තහඩු කියලා කියන්නේ අපි ඒ දේවල් ගනිද්දී අපි බලන දෙයක් තමයි පාරිභෝගිකයා වෙලාවකට හරි අනේ මන්දා හිතන දේවල්. පාරිභෝගිකයා හිතනවා මේ තහඩුවේ මේ හරි මහතට තියෙන්න ඕනි තහඩුව, එතකොට තමයි මේක ශක්තිමත්. අනිතික මහතට තියෙනකොට මේවා මලකඩ කන්නේ. එහෙම අපි හිතනවානේ. වැරදි. ඒකෙන් අපිට තීරණය කරන්න බෑ. ඔය මේ සින්ක් ඇලුමිනියම් ප්‍රොඩක්ට්ස් මිලදී ගන්නකොට බලන්න ඕනේ දෙයක් තමයි ඒකේ තියෙන AZ අගය. හරිද? ඒක සාමාන්‍යයෙන් 150ක් වෙන්න ඕනේ. ඒක තමයි નિયમિત අගය. හැබැයි ඉතින් පාරිභෝගික අපිට ඒක බලන්න චෙක් කරන්න විදියක් නැහැ නේ. බණ්ඩක්ක වගේ නැට්ට කඩලා බලන්නද බෑනේ. ඉතින් ඒ නිසා තමයි ඒක හරියට චෙක් කරලා සහතික කරලා ප්‍රොඩක්ට් එකක් මාකට් එකට ඇවිල්ලා තියෙන. ඒකට අපි කියන්නේ සුපර් මෙට්. අපිට පුළුවන් සුපර් මෙට් නම බලලා ගන්න. ඒකේ අයි ප්‍රශ්නයක් නැහැ. මතක තියාගන්න සුපර් මෙට් ඔබ ගන්නවා කියලා කියන්නේ નિયમિત AZ අගය ඒකේ තියෙනවා. નિયમિત සින්ක් ඇලුමිනියම් ආලේපනය ඒ අගෙන් කරලා තියෙන්නේ. ඒ නිසා වරි වෙන්න දෙයක් නැහැ. කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. අනිතක ඔබේ ගෙදරට ඕන කරන රූෆින් වලට, ඊට පස්සේ වෝල් ක්ලැඩින්, ගේට් ක්ලැඩින්, සීලින්, පර්ලින්, වැහි පීලි සහ උපාංගමේ හැම නිෂ්පාදනයක්ම කැමති වර්ණයකින් ඔබට තෝරගන්නත් පුළුවන්. ඊට පස්සේ නැගලගේ රූෆින් ෂීට් ගත්තොත් හයිටෙන් රූෆින් එක තියෙනවා, ග්ලැමර් ටයිල් එක තියෙනවා, ස්ටෙප් රූෆින් තියෙනවා, පොලිකාබනේට් රූෆින් එකකුත් තියෙනවා. ඒ වගේ හරිම ලස්සන ඩිසයින්ස් වලින් ඔයගලන්ට ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ සයිට් එකට ගිහිල්ලත් බලන්න අමතක කරන්න එපා. අනිත් එක තමයි මේ තියෙන අපේ හැමතිස්සෙම වෙනස් වෙන දේශගුණික තත්වයක් තියෙන මේ හැම තත්වයකටම ඔරොත්තු දෙන ශක්තිය සහ දිගු කාලීන පැවැත්මෙන් මේවා නිර්මාණය කරලා තියෙනවා. තව මම ඔයගලන්ට විශ්වාසය හම්බ වෙන තව එකක් මතක් කරන්නම්. සුපර් මෙට් ඔබට අරගෙන එන්නේ අවුරුදු 60කට වඩා විශ්වාසයක් තියෙන රයිනෝ වෙතින්. හරිද? ඉතින් ඒකත් මතක තියාගන්න. අපිට සුපර් මෙට් වලට කෝල් යා දෙන්න පුළුවන්. අවුරුදු 10ක වොරන්ටි එකකුත් තියෙනවා. සහ වැඩි විස්තර දැනගන්න කතා කරන්න 01126693 කියන නම්බරයකට. එතකොට දැන් මෙහෙම අහනවා වගේම ඔබට තියෙනවනේ හිතට එනවනේ එක එක දේවල්. මේ ප්‍රශ්න ටිකත් අහලා ගිහිල්ලා බලන්න ෂෝරූම් එකට. සුපර් මෙට් නම මතක තියාගන්න. 8:51

0: අද ගැස්මට සියත යුත්තගේ නොයාගේ ෆියචෙක්ට ප්ලස් පයින්් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
1: ඕනෑම විශෂය ධරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සේ ශ්‍රී ලංකා ඇතන සමඟ එක්වී ලොවම පිළිකත් චාටට් එකකවුටන් කෙනෙකු වීමේ වෘතිය ගමන ආරම්භ කළ හැකි. සේ ශ්‍රී ලංකා සමඟ ලියාපදිංචිවන්න බිඳුවයි හැත්තෑවයි හරුසියයි පනස් පාය කළහා.
2: අසීමමාන්තික අවකාශයක අපූර්වත්වය අත්තිදින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණේ පෝසිලීන් ටයිල් එකතුවල නැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
3: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු. දින සියය දෙසිය සහ තුන් සියය ස්ථාවර තැන්පතු සඳහා සියයට එකොළහක් දක්වා ඉහළ පොලියක්. ඒවගේම කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා සියයට 0.25% අමතර පොලියක්. රුපියල් 105,000 හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13:16 අමතන්න. වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණු මධ්‍යමයා කරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියුනම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්. දැන්ම අමතන්න ප්‍රයිම් ගෲප් 13:22. අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. වැලන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ ඇවුන් චමත්කාරේ
5: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් බැංක සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් කමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
6: මොකෝ මේ තරහින්? කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්ස කරන්නේ ආගියතක් නෑ.
7: බාල ෂීට් දාල් බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහල ගහන්න නැතුව වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
8: NIBM හඳුන්වා දෙන බෙස්ට් ඉනෝවේටිව් බිස්නස් මොඩල් අවෝඩ්ස් 2026. ඔබ නව ව්‍යාපාරයක සුළු හෝ මධ්‍ය පරිමාණ මහා පරිමාණ හෝ පුද්ගලික ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් ඔබේ බිස්නස් මොඩල් එක ලොවට ඉදිරිපත් කර එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. www.bipma.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0771130 අංකය අමතා අදම අයදුම් කරන්න. Bipma 2026 by NIBM, where innovation earns recognition.
9: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. තැන් බලන්ඩ බට මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකෙදල මගේ බටත් පොඩ්ඩක් වැඩි. කොලිස්ට්‍රෝල් පොඩ්ඩක් වැඩීම.
10: එතනි පොඩ්ඩක් වේගෙත් වැඩි.
11: ගන්නවා ලයිසන් එක.
12: දැන් හරිනේ අමාරු.
10: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
9: වැඩි වෙන හැමදේම ප්‍රශ්න. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
10: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
9: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84%. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැද්ද නීති නේද?
3: ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ඉන්දියා ටොප් ස්ටෝරි
1: බගහානි වන්දි ගෙවීම 230ක් තුල වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් හානියට පත් වගාවන් සඳහා රක්ෂණ වන්දි ගෙවීම ඉදිරි 230ක කාලය තුල ආරම්භ කළ හැකි බව කෘෂිකාර්මික සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. එහි සභාපති පේමසිරි ජාසිංහ ආරච්චි පැවසුවේ ඒ සඳහා වගාහානි තක්සේරු කිරීමේ කටයුතු මේ දිනවල සිදු කරමින් පවතින බවයි. මෙවන විට වාර්තා වී ඇති හානියට පත් වගා බිම් ප්‍රමාණය අක්කර 8000ක් බවයි ඔහු සඳහන් කළේ. මෙවන විට වාර්තා වී ඇති දත්තවලට අනුව බලපෑමට ලක්ව ඇති ගොවීන් සංඛ්‍යාව 7000ක්. කඩිනමින් රක්ෂණ වන්දි ගෙවීමට රජ විසින් රුපියල් මිලියන 3000ක මුදලක් වෙන් කර තිබෙනවා. වගාහානි වන්දි ගෙවීම ආරම්භ කිරීමෙන් පසු සතියක වැනි කාලයක් තුළ සියලුම ගොවීන්ට වන්දි ගෙවා අවසන් කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු කියා සිටියා. එළිනු තත්වයේ හමුවේ පවුල් 26,457කට අයත් පුද්ගලයින් 84,545 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. ඔවුන් දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීලකම් කොට්ටාස 25කට අයත්. එම දිස්ත්‍රික්ක වන්නේ අම්පාර, බදුල්ල, මඩකලපුව, මුණරාගල, පොළොන්නරුව, රත්නපුර සහ හම්බන්තොටයි.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: සෑම මොහොතක්ම රසවත් කරයි.
3: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus. යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus ගිනුමා.
0: අනුවටයි දශම දෙකෙන්. අනුවටයි දශම හතරෙන්. සියතත් තමා. සියත දිවයින පුරා

ඇයිට් වැලන්ටිනෝ ඉටලි මැට්‍රස් ගැන කතා කරන්න ඕනි. නින්ද නොයෑමේ ගැටලුවලින් ඔබ පෙළෙනවා නම් ඉතින් ඒකට එක එක උපදෙස් ගන්න ඇති, නිදාගන්න සිස්ටම් ඉරියව් වෙනස් කරන්න ඇති, වෙලාව වෙනස් කරන්න ඇති, දවල්ට නිදාගෙන බලන්න ඇති, එක එකව කරන්න ඇති. එහෙමනේ අපි මොකක් හරි දෙයකින් ගොඩ යන්න අපි ට්‍රයි කරලා බලමු. චැට් GPT දාලා බලන්න ඇති. ඉතින් ඒත් තාම හරි විසඳුමක් නැත්තම් ඒ කියන්නේ ඔබට හරිම හරි ප්‍රතිකර්මය හම්බ වෙලා නැහැ කියන එකනේ. ඕක මෙහෙමයි, ඕක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. අපි මේ ජීවත් වෙන පරිසරයේ අපි වැඩ කරනකොට, අපි ඔෆිස් යනකොට, අපි එක එක මිනිස්සු ආශ්‍රය කරනවා, අපේ ස්ට්‍රෙස් එක වැඩි වෙනවා, අපිට නෙගටිව් වයිබ්ස් එනවා. ඊට පස්සේ ඉතින් ඔක්කොම ඇඟ ඇතුළේ එකතු වෙලා අපි බලාගෙන යනවා, අපි ටොක්සික් වෙලා ගොඩක් නේද? ඉතින් ඔය හේතු මතත් නිින්ද යන්නේ නැති මිනිස්සු ඕන තරම් ඉන්නවා. සමහර කට්ටියගේ ඒ කියන්නේ භෞතිකවත්, ඒ කියන්නේ ශරීරයේ පිටත උෂ්ණත්වය වැඩි, ඒ කියන්නේ ඒගොල්ලව හදලා තියෙන්නේම නිින්ද යන්නේ නැති විදියට. එහෙමත් ඉන්නවනේ නේද? ඊට පස්සේ බයෝ මේ මොකද ඒකට කියන්නේ, මම ඒක වාස කියන්නේ, එක එක්කෙනාගේ එක එක විදි අනුව ඇවැත්ම පැවැත්ම කරන කියන වැඩ, කන බොන විදි, ඔවත් නිදා ගැනීමට එක එක විදිහට ඒවත් බලපානවා. ඉතින් මේ ඔක්කොම සැලකිල්ලට අරගෙන කාලයක් තිස්සේ ඉඳන්ම වැලන්ටිනෝ ඉටලි ඒගොල්ලෝ බැලුවේ මාකට් එකට මෙට්ටයක් දෙන්න ඕනි, මෙට්ටයක් දාන්න ඕනි, මෙට්‍රස් එකක් දාන්න ඕනි, මෙහෙම ස්ප්‍රින්ග්ස් දාන්න ඕනි, අරග කරන්න ඕනි, මේක කරන්න ඕනි. හරි, මෙට්‍රස් එකක් තමයි මේක. හැබැයි එහෙම නිකන් මේ මෙට්ටයක් නිකන් මාකට් එකට දෙන්න නෙමෙයි ඒගොල්ලෝ බැලුවේ. හැමදාම ඒගොල්ලෝ ට්‍රයි කරේ මේ නිින්ද මිනිස්සුන්ට දෙන්න. නිින්ද මිනිස්සුන්ට දෙනවා කියන එක ලොකු පිනක් එක අතකින් බැලුවම. මොකද නිින්ද යන්නේ නැති මිනිස්සු කොච්චර එක හරි අමාරුයි. නිදාගත්තේ නැත්තම් අපිට අපේ ලයිෆ් එකේ ලෙඩ වැඩි, පහුවදාට අපිට හොඳ ජවයකින් වැඩ කරන්න බෑ.

නිකන් අපේ මුළු සිිස්ටම් එකම බ්‍රේක් වෙලා අමාරුවනේ ඉතින් ඒකෙන් ගලව ගන්නවා කියලා කියන්නේ ලොකුම ලොක වැඩක් සමහරක් මිනිස්සුන්නවා වැටිච්චකම නිදයන මාර වාසනාවන්ත මිනිස්සු සෙට්ටෙකුති නොමේ අතර හැබැයි අපි ඒ කුලකේ නෙමෙයි අපිට නින්ද යන්නේ නෑ මේකට අපි විසඳුමක් හොයාගෙන යනකොට තමයි වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් හම්බ වෙන්නේ ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ඔබට මතක් කරනවා එන්න පොඩි වෙලාවක් තියාගෙන පොඩි ෆ්‍රී ටයිම් එකක් තියාගෙන ඇවිල්ලා ඔබව චෙක් කරලා බලලා ඔබට ගැලපෙනම මෙට්‍රස් එක තෝරලා දෙන්න ඒගොල්ලන්ට පුළුවන් අරගෙන යන්නකෝ ගිහිල්ලා නිදාගන්නකෝ ඊට පස්සේ අපිට කියන්නකෝ ආ ඉතින් ඒ ගැන අපි පොඩ්ඩක් වැඩිපුර කතා කරා පහුගිය දවස් ටිකේමත් මේ වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් ඒගොල්ලන්ගේ කූලර් ග්‍රැෆීන් බයෝරිදමික් ඊට පස්සේ මැග්නරිස්ට් රොමෑන්ස් ආරෝග්‍ය කියලා කියන්නේ ওই සමහරක් වෙලාවට කුඳ අමාරු තියෙන අය ඉන්නවා නිතේ ඒගොල්ලන්ට බිම නිදාගන්න කියලා කියනවා බිම නිදාගන්න එක නම් හරි අමාරුයි හැබැයි ඔබට පුළුවන් ආරෝග්‍ය මැට්‍රස් එකක් අරගෙන නිදාගන්න ඒකේ තියෙනවා එක එක සොෆ්ට් මේක තියෙනවා පොඩ හાર્ඩ් ඒවා එමෙම තියෙනවා ඉතින් අර බිම නිදාගන්නවා වගේ නෙමෙයි මොනවා වුණත් හිතටත් පොඩි එකක් තියෙනවා මම මොනවා වුණත් මැට්‍රස් එක නිදාගන්නේ කියලා නේද ඉතින් ඒ නිසා ඒකටම හදපු ඒකටම සුවිශේෂී විදිහට හදපු ආරෝග්‍ය මැට්‍රස් එකත් ඔයගලන්ට වැලන්ටිනෝ ඉටලි වලින් ගන්න පුළුවන් අර මං කලින් කිව්වා වගේ කල් දදා ඉන්න එපා නින්ද යන්නේ නැත්තම් ඒ කියන්නේ හොඳට නිදා ගන්නවා කියන්නේ ආයුෂ වැඩි ලස්සන වැඩි හරිද විශ්වාස කරන්න ඔය වයසට යන එකත් සෑහෙන අඩු වෙනවා හොඳ නිින්දක් දානවා නම් ඉතින් ඒ ටික ඔක්කොම ඔයගලන්ට ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් ලබා ගන්න පුළුවන් වැලන්ටිනෝ ඉටලි ඒගොල්ලන්ගේ තාක්ෂණය ඒ හැම දෙයක් ගැනම අපි තව ඉස්සරහටත් කතා කරමු වැඩි විස්තර දැනට මට කියන්න තියෙන ගිහිලා පොඩ්ඩක් බලන්න ඔබට ගැලපෙන මෙට්‍රස් එක මොකක්ද කියලා හරිද ඊට පස්සේ අපි අද මතක් කරන්න ඕනේ තව කාරණා කිහිපයක් තියෙනවා අපි හච් 15 ගැන කතා කරේ නෑ නේද හච් 15 yes අපි හච් 15 ගැන මතක් කරමු මාකට් එකේ අපිට එක එක පැකේජ වර්ග අපි දකින්නවා ගන්නවා නේද හැබැයි මම දැකපු අඩුම ගානට ඇප්ස් 15ක් unlimited data එක හම්බෙන පැකේජ් එකක් මම දැක්කේ නම් මේක තමයි රුපියල් 1199යි මාසෙකටම වියදම් වෙන්නේ ඔය tax සරක මේක ඔක්කොම ඇතුළත් කරලා ඇප්ස් 15ක් දීලා තිනවා unlimited data තියෙන ඊට අමතරව තව ඔයගලන්ට 35GB හම්බ වෙනවා වැඩිපුර වැඩක් කරගන්න. ඉතින් මං හිතනවා තාමත් ඔබ ලොකු ගාණක් වියදම් කරනවා නම් ඔබේ ඔය data වලට ඒකනම් හරිම මෝඩ වැඩක්. ඇත්තටම seriously එහෙම කරන්න එපා මේ 1199ට තියෙන මේ hatch package එක දාගන්න hatch 15 package එක දාගන්න. අනිත් එක ඕගලන්ගේ නම්බරේ වෙනස් වෙන්නේ නැහැ නේ මේක data package එකක්නේ. ඉතින් ඒ නිසා ඔය අම්මලා තාත්තලා දැන් YouTube එහෙම බලනකොට බලනවා ඉවරයක් නැහැ නේද? ඉතින් එතකොට අම්මලා තාත්තලාට එහෙම දාලා දෙන්න. මේ විදිහේ data package එකක් එතකොට මාසෙකටම ඔබට යන්නේ රුපියල් 1199යි. හච් ඒ වැඩි අපිට තවත් ලේසි කරලා දීලා තියෙනවා. ඊට පස්සේ අපි මේ දවස්වල කතා කරනවා විදේශගත වෙලා සමරක් වෙලාට උසස් අධ්‍යාපනය කරන දරුවෝ ඉන්නවා. එහෙම කැමැත්තෙන් ඉන්න දරුවෝ ඉන්නවා. දේශීය වශයෙන් උත් ඔය උසස් අධ්‍යාපන ආයතන එක හැමෝටම අපිට ඉතින් කැම්පස් යනවා රජයේ යුනිවර්සිටි එකට යනවා කියලා යන්න බෑනේ. ඉතින් ගොඩාක් වෙලාවට අපි පෞද්ගලික අංශයේ කැම්පස් එකට යනවා නැත්නම් පිටරට කොහේ හරි මොකක් හරි ඒඩියුකේෂන් වලට යනවා, හයි ඒඩියුකේෂන් වලට යනවා. ඉතින් මේවට සල්ලි යනවනේ. මේවා නොමිලේ හම්බ වෙන ඒවා නෙමෙයිනේ. ඉතින් අම්මලා තාත්තලා ළමයින්ට උගන්නලා ඇවිල්ලා තියෙන සල්ලි ඔක්කොම වියදම් කරලා හිර වෙන තැනක් තමයි දරුවගේ උසස් අධ්‍යාපනයට යන කැලේදී. කමර්ෂල් බැංකුව සතුටින් කරනවා ඔබට මේ සඳහා අවස්ථාව තියෙනවා අම්මලා තාත්තලා අහගෙන ඉන්නවා නම් මේක හොඳ අවස්ථාවක් සම්පූර්ණ පාඨමාලා ගාස්තුවෙන් 75%ක් ගන්න පුළුවන් විදිහට ඒගොල්ලෝ විශේෂ අධ්‍යාපනික ණය පහසුකමක් ලබා දීලා තිනවා කමර්ෂල් බැංකුව මිලියන 10 දක්වා ණය පහසුකම් ගන්න පුළුවන් ගෙවන්න ගියත් ඔබට හරිම නම්‍යශීලී ගෙවීමෙන් ක්‍රම හඳුන්වලා දීලා තිනවා හරිම හිතවත්නේ කමර්ෂල් බැංක් කියලා කියන්නේ හරිම හිතවත් බැංකුවක් ඉතින් එතකොට ඔබට කතා බහ කරලා වැඩේ කරගන්න පුළුවන් වසර දෙකක් දක්වා දීර්ඝ සහන කාලයකට ඔබට හම්බ වෙනවා ඒකත් හිතට සහනයක් නේද අම්මලා තාත්තලා ඔගොල්ලෝ දැන් හිත හිටියානම් වරි වෙවි හිටියානම් ළමයාගේ උසස් අධ්‍යාපනය කොහොමද කරන්නේ කියලා ඒකට තමයි මේ කමර්ෂල් බැංක් එක අධ්‍යාපනික ණය ලබා දෙන්නේ කමර්ෂල් බැංක් එකට යන්න ගිහිල්ලා කතා කරන්න රැකියාවක් කරන්නේ නැති සිසුන්ට තමන්ගේ දෙමව්පියන් එහෙම නැත්නම් බාරකරුවන් ඊට පස්සේ නැත්නම් විවාහ වෙන්න ඉන්න කෙනා ඒ අයත් එක්ක ඒකාබද්ධව මේකට අයදුම් කිරීමේ අවස්ථාවක් දීලා තියෙනවා කියලා කමර්ෂල් බැංකුව ආදරෙන් මතක් කරන්න කිව්වා. මම හිතනවා ඒක ගොඩක් වටිනා ආරංචියක් වෙයි කියලා. මට හිතෙනවා ලෝන් එකක් දාලා ණයක් අරගෙන උසස් අධ්‍යාපනයක. මදි වගේ නේ. ඉගෙන ගන්න ඉතින් නේ. වයසක් නැහැ කියලාත් කියනවනේ නේ ඔබට හිතුණොත් ඇත්ත. මම ගන්නවා මගේ higher education එකට මම යනවා කියලා. yes ඔබට පුළුවන් commercial bank එකට කතා කරන්න. 9:14යි.

0: ස්ටිකෙන් ටික පේ.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්.
2: මහජන සම්පත දැන් සතියෙ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
4: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද O level A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනේ සැබෑ කර ගන්න අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 402 0718 112 777 Global University Partners number 221 Dharmapala Mawata Kolamba 7
5: Sir ne telbi ranna add ekey inne e add ekak dakala thamai sir ma telbi ekata giye
6: ith loku karala neida
5: nathuwa sir LB රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
6: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
7: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768 233 444 සීතා හදවත් දිනු හිතවත්කම
8: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114 700 550 අමතන්න
9: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
10: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්වර්ත්සිති වෙතින් මෙගා වට්ටම් ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි නෙස්ට මෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි කාගිල් ස්වර්ත්සිති
11: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 0117 888 666
12: Hada Gasmata Siyata
6: ලොකු කරලා නේද
5: නැතුව සර් LB රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි
6: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ
13: Ofit Premium Inverter Air Conditioner රුපියල් 179,999 සිට Smart Wi-Fi Fast Cooling සමග 12,000 18,000 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න අමතන්න 0.76 252 30 20
14: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක් 0.77 133 10 අමතා අයදුම් කරන්න BIBMA 2026 by NIBM where innovation earns recognition
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා

0: රසවත් කරයි.
1: ඔබගේ සිහින ප්‍රිනෝදරතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් අමතන්න 0114 700
2: අද කාලයේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්.
3: අයියා මට ඇපල් මලක් දෙන්න.
4: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
3: අයියා මට මල් ගොඩක් දීලා.
4: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට apps 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක reload එකකුත් දානවා. පිස්සුනේ.
3: Hatch 15 පිස්සුවක්ම තමයි.
5: මතරයේ පෙරලි කරන NLB mega power. දැවන්ත mega සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක power සුපිරි ටැග් සහ grand සුපිරි ටැග්කට සුපිරි remote රතයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැය. NLB mega power ඔබත් අදම මිලදී ගන්න.
6: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් නොවහම ප්‍රතිඵල ලැබෙනතුරු බලන්න සිට aptitude test සීයේ ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සීයේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0705 455 11.
7: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
8: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
9: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
8: අවන්ස් ටිකෙන් ටික පේ.
10: මේ සියත FM MM MM MM MM රියල් සින්දු නිතර ඇහෙන එන්න එන්න එන්න එන්න.
11: 98.2 98.4 දිවයිනපුරා.

මේ දවස්වල අපි ගොඩාක් වීඩියෝස් දකිනවා දළදා පෙරහැර ගැන. ඒ අතර හරිම සුවිශේෂී වීඩියෝස් කීපයකුත් මම දැක්කා. ඒ කියන්නේ පෙරහැර ඒ ලස්සන දකිනවා වගේම තව නිකන් මේක හරි ෂෝක් වැඩක් නේ කියලා හිතන තව වීඩියෝස් ටිකක් දැක්කා. ඒ තමයි සමහන් අනුග්‍රහයෙන් කරන ඒ විශේෂ සත්කාරයේ වීඩියෝස්. මම හිතන ඔබත් දකින්න ඇති. දැන් මේ අපි පහුගිය දවස්වලත් මතක් කරානේ දළදා පෙරහැර වෙනුවෙන් කලාකරුව බොහෝ පිරිසක් සම්බන්ධ වෙනවා. ඒගොල්ලෝ නර්තනයෙන් ඊට පස්සේ වාදනයෙන් තව ගොඩාක් එක එක අංග තියෙනවානේ. ඉතින් 700,000 අතර පිරිසක් සහභාගී වෙනවා. ඉතින් මේ අය වෙනුවෙන් ලිංක් සමහන් ලොකු කර්තව්‍යයක් කරනවා. මේ කලාකරුවන්ට පෙළහර පාන්න අවශ්‍ය කරන ප්‍රතිශක්තියේ ශක්තිය ලබා දෙන්න. ඉතින් ඒගොල්ලෝ උදේ කියන්නේ අපි හිතමුකෝ රාත්‍රියේ ඉඳන් උදේ වෙනකන් එක දිගට මේ විදිහේ හැම ප්‍රේක්ෂකයෙක්වම පිනවමින් ඒගොල්ලන්ගේ නර්තනය වාදනය ඒ සියලුම අංග ඉදිරිපත් කරනවා. ලේසි පහසු වැඩක් නෙමෙයි. එක දිගට දවස් 10ක් එක දිගට නේද? ඉතින් ඒ නිසා අපිට ඒ කියන්නේ අපිට බැලුවොත් අපිට ඒක කරන්න පුළුවන්ද කියලා හිතුවොත් මට නම් බෑ. හරිම අමාරුයි. හරිම මහන්සිත හෙට්ටුව දැනේ කියලා අපිට හිතෙනවා නේ. ඉතින් ඒ කිසි දෙයක් හිතන්න නැතුව මේ කලාකරුවෝ මේකට ඇප කැප වෙලා වැඩ කරනවා. අපිව අපේ රටක් විදිහට ලෝකෙම දන්න එක තවත් එක අංගයක් තමයි අපේ දළදා පෙරහැර කියලා කියන්නේ. ඉතින් ඒ කලාකරුව කරන දේ අතිවිශිෂ්ටයි. ඒකට අපි හිස නම ආචාර කරනවා. සහ ඉතින් ඒ කලාකරුව වෙනුවෙන් අපිට පුළුවන් මේ වචනවලින් ඒගොල්ලන්ව ශක්තිමත් කරන්නනේ. හැබැයි ලිංක් සමහන් ඒගොල්ලෝ සමහන් සත්කාරය ලබා දෙනවා මේ අවුව රෑට නෑනේ නේ මොනවාද මම මේ කියන්නේ. මේ රෑට තියෙන පින්න පොඩි පොඩි වැස්සී තියෙනවා. ඉතින් ඒ දේවල් වලින් ඕනම වෙලාවක පුළුවන් මේ පොඩ්ඩක් හෙම්බිරිස්සාවක් නේද කැස්සක් එහෙම හැදෙන්න පුළුවන්නේ. ඉතින් ඒකෙන් ආරක්ෂා කරන්න ඒගොල්ලන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය කරන්න සමහන් සත්කාරය ලබා දෙනවා. ඉතින් මං හිතන එක ලොකු වැඩසටහනක්, ලස්සන වැඩසටහනක්, අනිත් මිනිසුන්ගෙත් ඇස් ඇරෙන වැඩසටහනක්. ඉතින් ඒ වගේ වීඩියෝ එකක් දැක්කොත් කිසිම ලෝභකමක් නැතුව ෂෙයා කරන්න ඕනේ. මොකද ඒ වගේ හොඳ අපි පතුරන්න ඕනේ, හැම තැනම දැනගන්න ඕනේ මේ අදහස. ඉතින් අපි විශේෂ ස්තුතියක් කරනවා සමහන් වලටත්. ඒ වගේම එහෙම කරන්න හැමෝටම හිත් පහළ වෙන්න ඕනේ නේ වගේ හොඳ දේවල් වලට දායක වෙන්න. ඉතින් ඒ ගැනත් මතක් කරන්න ඕනේ මේ සමහන් සත්කාරය ගැන දළදා පෙරහැරත් එක්කම. ඉතින් ගොඩක් අටි දළදා පෙරහැර බලන්න ගිහිල්ලා තිබුණා, මට නම් අවස්ථාවක් හම්බුනේ නැහැ. ඉතින් අවස්ථාවක් හම්බුණොත් අනිවාර්යෙන් බලන්න යන්න කියලාත් මතක් කරනවා. පොඩි ළමයි එහෙම ඉන්නවා නම් ජීවිතේ එක වතාවක් හරි, මම ජීවිතේ එක වතාවක් බලලා තියෙනවා, ජීවිතේ එක වතාවක් හරි දළදා පෙරහැර වීඩියෝස් වලින් නෙමෙයි මෙහෙම ඇස්මානේ ඉඳලා බලන්න ඕනි. ඒ තමයි අපේ රටේ අපේ ප්‍රෞඩත්වය, අපේ අභිමානය නේද, අපේ ධර්මය කෙරෙහි තියෙන ඒ අපේ හැඟීම, භක්තිය, ඔය හැමදේම එතන තියෙනවා. ඉතින් පුළුවන් නම් තියෙනවනේ තව දවස්නේ 28 දැන් ඉවර වෙන්න නේද, ඉතින් පුළුවන් නම් සහභාගී වෙන්න. හරිද? ඒත් එක්කම තමයි අර සමහන් සත්කාරය ගැන අපි කතා කරේ. අපේ ඒ කලාකරුවන් වෙනුවෙන් ඒ ශක්තිය ලබා දෙන්න සමහන් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අපි අද උදේ කතා කරා කාගීල්ස් ෆුඩ් සිටි ගැන. කාගීල්ස් ෆුඩ් සිටි වල මේ දවස්වල මෙගා වට්ටම් ක්‍රියාත්මක වෙනවා කියලත් කියන්න ඕනේ. අවම බිල්පත් වටිනාකමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ රිවෝඩ් සමාජිකයෙක් නම් ඔබට ගොඩාක් භාණ්ඩ ලිස්ට් එකක් කොලයක් පුරෝ ලෙවල තියෙනවා. ඒ සඳහා මෙගා ඩිස්කවුන්ට් හම්බ වෙනවා 27 වෙනකල්. ඒ කියන්නේ හෙට දවස් වෙනකල් මේ මෙගා ඩිස්කවුන්ට් ටික තියෙනවා කියලා විශේෂයෙන් මතක් කරන්න ඕනි. ඊට පස්සේ ප්‍රයිම් ලෑන්ස් වෙදිනුත් අපිට ආරංචියක් ඇවිල්ලා තියෙනවා. මම ඔගලන්ට එක ෂෙයා කරගත්තේ අර කොට්ටාවේ තියෙන ප්‍රොජෙක්ට් එක ගැනනේ. හැබැයි ඒගොල්ලන්ගේ නුවර පාරට ඇවිදින දුරින් මීටර් 300ක වගේ දුරකින් වැවට, ඊට පස්සේ වෙලට, මුහුණ පාලා, මුහුණලා, මුහුණ පාලා කියන්නේ මුහුණලා, නිස්කලංක, හරිම ආස හිතෙන කුරුළු සද්ද තියෙන කොළ පාට පරිසරයක, හරි ෂෝක් ලස්සනම ලස්සන තැනක තියෙන අපාර්ට්මන්ට්ස් ගැන තමයි අපි මේ කතා කරන්නේ. දකුණු මධ්‍යම කටුනායක අධිවේගී මාර්ග යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3 minutes. හරිද? ඊට පස්සේ මිලියන 31 ඉඳලා ඔගලන්ට අදහය නොහැකි මිලකට ගන්න පුළුවන්කම දීලා තිනවා. මිලියන 31 ඉඳන් ගන්න පුළුවන්. ඒ කියන්නේ අදහය නොහැකි මිලක් නේ මිලියන 31ක් කියලා කියන්නේ. යස්, ස්විමින් pool ද, kids pool ද, gym ද, multi function hall ද, sky garden ද, ඊට පස්සේ 24/7 security CCTV මේ හැම දෙකින්ම complete කළා. ලස්සන්ට ආපු තැනක් තමයි මේ superior apartments. ඉතින් ඔගලන්ට වැඩි විස්තර දැනගන්න 13:22 කියන නම්බරයකට කතා කරන්න පුළුවන්. අපි වැඩි විස්තර හෙට දවසෙත් කියන්නම්. ඊළඟට අපේ මාතෘකාව තමයි අපි දන්නවා GWM. GWM කියලා කියන්නේ ලෝකෙම දන්න හොඳ පිළිගැනීමක් තියෙන
ප්‍රීමියම්ම ඔටෝමෝටිව් සන්නාමයක් තමයි GWM. දැන් GWM වාහන අපේ රටේ තියෙනවා. ඔබ දැකලත් ඇති GW හයිබ්‍රිඩ් එක, ප්ලග්ඉන් හයිබ්‍රිඩ් එක, ඊට පස්සේ ඉලෙක්ට්‍රික්, මේ විදිහේ වාහන රේන්ජ් එකක් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් ලංකාවේ මේ වගේ හොඳ බ්‍රෑන්ඩ් එකක් එනකොට ඒගොල්ලෝ බලනවා අපි කාත් එකද අපේ මේ ලංකාවත් එක්ක මේ ඒ නෑකම කාත් එකද අපි පවත්වගෙන යන්නේ කියලා. එතකොට ඉතින් තරගයක් නැතුවම ඉස්සරහට එන කෙනා තමයි අපේ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් කියලා කියන්නේ. ඒ කියන්නේ DPMC ඔටෝමොබයිල් කියලා කියන්නේ. ඉතින් ඒගොල්ලෝ තමයි මේ වැඩේ ඉස්සරහින්ම ඉන්නේ. ඉතින් ඒගොල්ලොත් එක තමයි මේ ගනුදෙනුව කරගෙන යන්නේ, නෑකම පවත්වන්නේ. ඉතින් අපිටත් අර ලොකු විශ්වාසයක් තියෙනවානේ. DPMC ඔටෝමොබයිල් වෙතින් ගත්තම අපිට තියෙන විශ්වාසය තමයි ආෆ්ටර් සේල් සර්විස් එක ගැන වරි වෙන්න දෙයක් නැහැ. වාහනය ගත්තට පස්සේ බලාගන්නේ අපි නේද? එතකොට අපිට ඉන්න ඕනේ කවුරුහරි හොඳ ජයන් කෙනෙක්, දැවැන්තේ කවුරුහරි ඉන්න ඕනේ අපිට සපෝට් එක දෙන. ඒ සපෝට් එක DPMC ඔටෝමොබයිල් ලේකිතින් ආයිතින් ලෙසටම කරනවා. ඒ ගැන ආයි දෙපාරක් හිතන්න දෙයක් නැහැ. ඒ හින්දම තමයි GWM වාහනත් තීරණය කරන්නේ අපි අපේ ගනුදෙනුව කරගෙන යන්න ඕනේ, අපි සම්බන්ධතාවය පවත්වාගෙන යන්න ඕනේ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් එක්ක කියලා. හරිද? ඉතින් අපි තව ඉස්සරහට කතා කරගෙන ගියොතින් මේගොල්ලන්ගේ වාහන රේන්ජ් එකක්ම හඳුන්වලා දීලා තියෙනවා. එකක් තමයි හවල් H6 එක. මේක හයිබ්‍රිඩ්, ප්ලග්ඉන් හයිබ්‍රිඩ් වාහන රේන්ජ් එකක් තියෙනවා, SUV මේවා. ඊට පස්සේ හවල් H6 GT එක, ඒක හයිබ්‍රිඩ් එකක්. මේක හරි ස්පෝටි ලුක් එකක් තියෙන ලක්ෂරි SUV එකක්. ඊට පස්සේ ටැංක් 500 එක තියෙනවා, ටැංක් 300 එක තියෙනවා. මේක ඇවිල්ලා හරිම ස්ට්‍රෝං වාහනයක්, හරිම පවර්ෆුල් වාහනයක් විදිහට තමයි ඕන කෙනෙක් ටැංක් ගන්න අය හැමෝම කියන එකක් තමයි මේක. ආය නිකන් යෝධයා වගේ, යකා වගේ වාහනයක් කියලා. ලුක් එකත් ඒ වගේ, පර්ෆෝමන්ස්ත් ඒ වගේ. ඉතින් ඕගලන්ට පුළුවන් ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් වෙත ගිහිල්ලා මේ වාහන රේන්ජ් එකම බලන්න පොඩ්ඩක් ගිහිල්ලානේ ටෙස්ට් ඩ්‍රයිව් එකක් දාලා ෆීල් කරලා ඇඟට දැනෙනවනේ වාහනයක් පැද්දම තමයි හොඳටම 100%ක් ඇඟට දැනෙන්නේ. ඊට පස්සේ ඉතින් ගෙදර ගියාත් ඔබ හිතන්නක එදා ඔබ වාහනේ ගත්තේ නැහැ, ඔබ ගෙදර යනවා. රෑට නිින්ද යන්නේ නැහැ. හරි, විශ්වාස කරන්න රෑට නිින්ද යන්නේ නැහැ. ඔබ හිතනවා මොකද්ද මේ, මට ස්ට්‍රෙස් එකද, මට මොකද්ද, නෑ අර වාහනේම මතක් වෙනවා. ගන්නමයි හිතෙන්නේ. ඉතින් ගන්න හිතන අනිවාර්යෙන් ගන්න ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් වෙත ගිහිල්ලා මේ වාහන රේන්ජ් එක බලන්න, GWM වාහන රේන්ජ් එක බලන්න කියලා අපි ඕගලන්ට මතක් කරමින් අද දවසේ වැඩ කටයුතු ඉවර කරනවා. ඔක්කොම කිව්වා නේද මම? යස්, එන හෙට හම්බ වෙමු. සිකුරාදාත් මොකක් හරි කළ නිවාඩුවක් දාගත්ත කියලා කියන්නේ. ඉතින් බ්‍රෝ, අම්මෝ, මාර ලොං වීකෙන්ඩ් එකක් නේ. බලමු අපිත් මන හරි කරගන්න. එහෙනම් සුබ දවසක්, හෙට හම්බෙමු.

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විදහස උදේ 7:30ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
2: පර්ස්තකේ සල්ලි ඉතුරු වෙන්නේ නැද්ද? ආදායමට වඩා වියදම වැඩිද? නිදාගෙන ඉන්නකොටත් සල්ලි උපයන පැසිව් ඉන්කම් ගැන ඉගෙන ගන්න කැමතිද? එහෙනම් අදම මාස්ටර් මයින්ඩ් රොෂාන් YouTube channel එක subscribe කරලා වීඩියෝ බලන්න, අලුතින් හිතන්න, අනාගතේ ගොඩනගන්න.
3: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768833444 සීත හදවත් දිනු හිතවත්කම.
4: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න Pick Me Truck.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස. අදම සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ ලොවම පිළිගත් චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙකු වන්නා සී ශ්‍රී ලංකා 0.70.455.11
5: සිංහකිරි ඕගස් බොනන්සා Samsung Hisense Panasonic Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවහිණ පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි
3: හිතට ඔබව පාලනය කරන්න ඉඩ දෙන්න එපා. ඔබ හිත පාලනය කරගන්න. එතකොට සසර කෙටි කරගන්න පුළුවන්.
6: ඔබේ හිත ඔබ පාලනය කරගත්තේ නැත්නම් ඔබ හිතට අනුව නැටවෙන රූකඩයක්. හිත කියන දේට ඔබ නැටවෙනවා. ඔබ පාලනය කරන්නේ කෙලෙස් සහිත හිත.
3: හිත පිරිසුදු නම් කවදාවත් බාහිර කෙලෙස් වලට ඔබව අපිරිසිදු කරන්න බෑ.
6: පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා දෙවියෙක් වේවා බ්‍රහ්මයෙක් වේවා මිනිසෙක් වේවා රජෙකුට වා සිටුවරේ කාටවත් මේ ලෙඩවීම නවත්තන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ.
3: හෙටට යෙදෙන නිකිණිපුන් පොහොදා උදැසන 7ට පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සිය තහන්න.
7: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාශයක් නෙවෙයි.
3: පළවෙනි වචන 10

0: පහළවෙන් ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන්. ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
1: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
0: අනිත් එක, ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි, මාකටිය කෙනෙක්.
1: කතාවට දක්ෂණං, මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
0: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47 අපිට WhatsApp කරන්න.
1: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.
2: තාම ඉස්කෝලෙ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
3: දැන්ම දරුවගේ නම්යි කමයි වසරයි 0714 151 151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
2: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
4: සියත pocket money.

0: පැත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: සුදුසු වෙලාවට ඒක ඉලෙක්ෂන් කමිෂන් එක ප්‍රකාශයට පත් කරා.
2: ඒදී කරන්නට හැකියාවකුත් නැහැ, ඌමනාවකුත් නැහැ, උනන්දුවකුත් නැහැ.
3: වචන වැඩක් නැහැ. ආණ්ඩුවේ ජනමතයක් තියෙනවා නම් ඒක ඔප්පු කරලා පෙන්නන්න.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
4: අපේ කවුරුත් බය නැහැ CID එකට. මොනවද බය වෙන්නේ?
5: මිනිහා විසඳන්නේ නූල බඩෙන් අල්ලනවා වගේ තමයි.
6: දැන් ලංකාවේ ඩිසිප්ලින් දිනනවා.
7: විපක්ෂයට තීරණ කරන්න බෑ. ඒක තීරණ කරන්නේ උසාවිය.
8: ජනතා පරමාධිපත්‍ය උදුරා ගැනීම සඳහා වන බල ව්‍යාපෘතියක මේ ආණ්ඩුව ඉන්නේ.
0: සෑම දිනකම උදෑසන 6:30 10:12 සවස 6:00

0: යුරෝපා පුනරුද සමයේ බිහි වූ විලියම් ෂේක්ස්පියර් මොන රටේ ගත් කතුවරයෙක්ද? 1. ඉතාලියේ. 2. එංගලන්තේ.
1: ඉස්කෝල 6 වසරින් ඉගෙන ගන්න තුන් කොමඩි නෙත්න අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
2: යප පොකට් මනි.
1: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
3: ලොවෙත් නෑ. මේව ලොවිකා හෙන්නේ.
2: අනුවටයි දශම දෙකෙන්. අනුවටයි දශම හතරෙන්.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: උදේ 10යි දැන් වෙලාව.

0: थिएटर टॉप स्टोरी।
1: अमेरिकानु बहंद सदा कनाडा वेन सीट 50ක් දක්වා ප්‍රතිතිරු බදු अमेरिकानु बहंद सदा सीट 50ක් දක්වා ප්‍රතිතිරු බදු පැනවීමට කැනඩාව තීරණය කර තිබෙනවා. ඒ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැනඩියානු බහඬ සඳහා නව තීරුපතු පැනවීමට ප්‍රතිචාරයක් ලෙසයි. මෙම නව බදු ඇමරිකාවෙන් ආනයනය කරන කැනඩියානු ඩොලර් බිලියන 28කට ආසන්න වටිනාකමකින් යුත් බහඬ සඳහා බලපානු ඇති. වානේ, ගෘහ භාණ්ඩ, ටුනා මාළු සහ කපු ඇඳුම් ඇතුළු බහඬ සහ ද්‍රව්‍ය රසක් ඊට ඇතුළත්. නව කැනඩියානු තීරුපතු සැප්තැම්බර් 8 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඇමරිකාව විසින් කැනඩියානු බහඬ සඳහා පනවා ඇති 50ක තීරුබදු වලට ප්‍රතිචාර දැක්වීම සඳහා මෙම පියවරගත් බව කැනඩා මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඇමරිකාව සහ කැනඩාව අතර වෙළඳ සාකච්ඡා පසුගිය සතියේ බිඳ වැටීමෙන් පසුව දෙරට අතර වෙළඳ ගැටුම තවදුරටත් උග්‍ර වුණා. ඇමරිකානු තීරුබදු හේතුවෙන් බලපෑමට ලක්වන කැනඩියානු ව්‍යාපාර සහ සේවකීන් සඳහා කැනඩියානු ඩොලර් බිලියන 7.5ක අමතර ආධාරයක් ලබා දීමටද කැනඩා රාජ්‍ය සැලසුම් කර තිබෙනවා.
0: Top story. අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කරයි.
3: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: හීට් ස්ට්‍රෝක් කියන්නේ තාප කම්පන තත්ත්වය. මේ තාප කම්පන තත්ත්වය කියලා කියන්නේ අපි වතුර නොබී දීර්ඝ කාලීනව ක්‍රීඩා කරනවා, පාරේ වැඩ කරනවා, කුඹුරවල වැඩ කරනවා. එතනදී අපේ හෘදයේ වස්තුවට සහ මොළයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතෙන්දී තමයි අපි සමහරක් කරලා සී නැති වෙන්න පුළුවන්, කලන්ත ගතිය ඇති වෙන්න පුළුවන්, ඒකම ෆිට් එකක් වලිප්පුවක් ඇති වෙන්න පුළුවන්, සමහරවල් මරණ බව සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට සුළු දෙයක් ඇතරම ස්වභාවික දියර ආර වතුර ටිකක් වැඩිපුර පාවිච්චි කරලා මේ කාලෙදී, අද රස්සේ තියෙන කාලෙදී අපි ක්‍රියාකාරකම් කළොත් මේක අවම කරගන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
3: ඇලුමිනියම් ඕන තරම්.

0: ඇතිකෙන් ටික පේ.
1: සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා. ඉලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
2: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
3: හයි, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
4: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 1 2 1 1 2 3 4 7
5: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්වර්ණසිටි වෙතින් මෙගාවට්ටම් ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි, නෙස්ටර් මෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි, මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි, ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි. කාගිල් ස්වර්ණසිටි.
3: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහභාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0.76 8 233 444. සීතා හදවත් දිනු හිතවත් කම.
6: පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක් 0.7 1 1 3 1000 අංකය අමතා අයදුම් කරන්න BIBMA 2026 by NIBM where innovation earns recognition.
7: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
8: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
9: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
10: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා.
11: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
12: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714 151 151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
13: සියත පොකට් මනි අනුග්‍රහය.
14: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
15: මේ පාරත් ඇසළ පෙරහැර බලන්න මහනුවරට එනවද?
16: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
17: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
16: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.

0: युत के इन नोया के फ्यूचर के प्लस पॉइंट टकाक आरडीबी युत प्लस विशेष प्रतिलाभ रसाक समगिंग युत के नम सेट वेन बैंकिंग पार्टनर आरडीबी युत प्लस कीनुमा ओबा विनुएनमा
1: මොකෝ මේ තරහින්
2: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ
1: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
3: අඟපත ඔක්කොම රිදෙනවා අම්මේ හිට ගෙදර නවතින්න වෙයි වගේ
4: එතකොට අර දුවට පොරොන්දුනේ උදේම එනවා කියලා
3: අම්මට ඒකත් ඇහුණා
4: පුතා ලින්ක් පස් පංගුවක් බොන්න හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ
5: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි
6: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 115ක පොලියක් 11.84ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය development finance දෙදෙනසෙ කුලා අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
7: සිංහකිරි ඕගස් බොනන්සා Samsung Hisense Panasonic Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවහින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
6: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 115ක පොලියක් 11.84ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් දෙදෙනසෙ කුලා අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
9: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නේම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
10: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
11: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
10: Music. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළමුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේකබඩුවල ලස්සන.
12: සර්, ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
10: යාගේ නම සීතා. සීතා! මට කෑගස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා. පහුවෙද්දම මම ආගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
13: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
14: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන

0: 98.4 මෙගාවාට්ෂයට සියතා FM.
1: උදේ 10යි විනාඩි 45යි දැන් වෙලාව වුණාද ලොง වීකෙන්ඩ් එක පටන් ගන්න. මං හිතන ඔබ සිකුරාදාත් මොකක් හරි හේතුවක් කියලා දැන් නිමාඩුවක් දාන්න plan කරනවා ඇතිනේ. ඔන්න එහෙනම් සිකුරාදා ඉඳන් කරන්න හොඳ වැඩක් තියෙනවා ඔබට. ස්වර්ණමහල් ජුවලස්ගෙන් වටින ආරංචියක් ඔබට මේක. දැනට ඔබ ගාව තියෙනා නම් ටිකක් පරණ පොඩි පොඩි damages ටිකක් තියෙන jewelries මොන හරි. ඒවා මොකද කරන්නේ ඔබ? ඔන්න exchange කරගන්න chance එකක් දීලා තිනවා ස්වර්ණමහල් එකේ market එකේ දැනට තියෙන හොඳම price එකට ඔබට එතනින් ඔය දැන් තියෙන jewelries ටික හොමාරු කරගන්න පුළුවන්. නිකම්ම නෙවෙයි ලොකු වට්ටම් ගොඩාක් තියෙනවා එතන. එදාට විශේෂ වරප්‍රසාද වැඩ ගොඩාක් වෙනවා කියලා අපිට පණිවිඩය ලැබිලා තිනවා. තම මොනවද කියලා කියලා නැහැ. ඔබට එතනට යන්නම වෙනවා මොනවද විස්තර කියලා දැනගන්න. යන්න කලින් මොන හරි ඔබටත් දැනගන්න ඇතිනේ. කතා කරන්න මෙන්න මේ නම්බර එකට 01157443 01157443 තමයි නම්බර එක. සාමාන්‍යයෙන් කාලෙන් කාලට ස්වර්ණමහල් එකේ මේ වැඩේ කරනවා. හැබැයි මේ පාර පොඩ්ඩක් වැඩේ විශේෂයි කියලා අපිට ඔන්න කියලා තියෙනවා. ඒකින්ද දවස් තුන මතක තියාගන්න සිකුරාද තමයි වැඩේ පටන් ගන්න ඉරිද වෙනකන් තියෙනවා 28 29 කියන දවස් තුනේ ඔබ යන්න ඕන ස්වර්ණමහල් ජුවලස් මේ ගම අවුට්ලට් එකට. ඒත් එක්කම දැන් අලුත් ස්කූල් ටර්ම් එකක් පටන් ගන්න ලෑස්තිනේ නේද? හැමලත් සෑහෙන මහන්සි නැති පොඩ්ඩොත් එක්ක ඉස්කෝල යන ඕන කරන දේවල් අලුතින් ගන්න ගියාම සාමාන්‍යයෙන් යුනිෆෝම් එකනේ ලොකුම මහන්සි වෙන්න තියෙන්නේ. මෙෂර්මන්ට්ස් අරගෙන කොහෙන් හරි මහනකොට පස්සේ ගිනාහම පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා කියලා ඔබට දැනෙන්න තිබ්බ. පොඩ්ඩොත් කියනවා ඇඳුම ටිකක් අඳින්න අමාරුයි, අලුතින් ගත්ත එක හරියන්නේ නැහැ වගේ. එහෙම ප්‍රශ්න මොන හරි තියෙනා නම් ඔන්න පොඩ්ඩක් ඉස්කෝලේ බැච් එකත් අල්ලපු හොඳ යුනිෆෝම් සෙට් එකක් ඔබට ගන්න පුළුවන්කම තියෙනවා. තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකකට ගියොත් ලංකාවේ නම කිව්වම දන්න ගොඩාක් ඉස්කෝලවල යුනිෆෝම්ස් යාලා ගාව තියෙනවා. ඔබට එතනට ගිහිල්ලා එහෙම බැච් එකක් නැති යුනිෆෝම් එකක් ගන්නව නම් එහෙම ගන්නත් පුළුවන්. අපේ පොඩ්ඩ හැමෝටම ගැලපෙන විදිහේ යුනිෆෝම් එකක් ඔන්න එතනින් ගන්න පුළුවන්කම තියෙනවා කියලා මතක් කරනවා. ඒත් එක්කම ඉස්කෝලේ යන ඕන කරන තව දේවල් තියෙනවානේ. ස්කූල් බෑග්, ලන්ච් බොක්ස් එක, ඊට පස්සේ වතුර බෝතලයක්, පෙන්සිල් කේස් එකක්, පෙන්සිල් බොක්ස් එකක්, ඔය ඕන කරන හැම දෙයක්මත් ඔබට තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකකට ගියොත් ගන්න පුළුවන්කම තියෙනවා. කිරිබත්ගොඩ මහනුවර, විට්ටබෝ, චාලකුරුණෑගල මේ කියන තැන්වල තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් තියෙනවා.

0: අද ගැස්මට සියත
1: සියත පාත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න, ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්. 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය, පීපල්ස් ලීසින් විශ්වාසී ප්‍රමුඛයා.
3: මට ඇපල් මලක් දෙන්න.
4: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
3: අයියා මට මල් ගොඩක් දීලා.
4: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
3: හච් 15 පිස්සුවක්ම තමයි.
5: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.

0: මංගලික වර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011 4700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: ඔස්සෝ සහ ලාවට සැන්ඩි සමග
1: සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
1: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 0676 56 78 78 4.

0: था टॉप स्टोरी।
1: ඩෙංගු මරණ 72ක් දක්වා ඉහළට. වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 94,000 ඉක්මවා ගොස් තිබෙනවා. ජනවාරි පළමුවනදා සිට ඊයේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 94,494ක්. මේ දක්වා කාලය තුළ ඩෙංගු මරණ 72ක්ද වාර්තා වුණා. බස්නාහිර දකුණු මධ්‍යම සහ සබරකමෝ පළාත් ඩෙංගු ව්‍යාප්තිය සම්බන්ධයෙන් වැඩි අවධානමක් සහිත පළාත් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඩෙංගු ආදී අවධානම් සෞඛ්‍ය වෛද්‍යලින් දරි කොටස් ගණන 76ක්. දැන් ක්‍රීඩා පොතක්. ඉන්දියාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ මෙවන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව 1,02,22ක් ලබා සිටිනවා. පළමු කඩුල ලෙස ලහිරු උදාර දෙවිකේ 3ක් පමණක් ලබා සිටියේදී තරගය කොළඹ SSC පිටියේදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දෙවි ලබාගත් ලකුණු ගණන 290ක්. සොනල් දිනුෂ අද සිය දෙවන ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 103ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 4.58 සහ 6.3ක් ඇතුළත්. පසින්දු සූර්ය බණ්ඩාර ලකුණු 80යි. කාසියවාසී දිනා පළමුව පන්දරට පහර දුන් ඉන්දියාව පළමු ඉනිම සඳහා කඩුරු 9ක් දෙවි ලකුණු 503ක් ලබා සිටියේදී ඉනිමත් හිටවනු ලැබුවා. තරගයේ සියත TV ඔස්සේ සජීවීව නැරඹිය හැකි. සියත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට.
0: සියත ටොප් ස්ටෝරි අනුග්‍රහය. සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
3: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්.

0: අද ගැස්මට සියත ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩු මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩිනේ. එතන පොඩ්ඩක් වේගෙත් වැඩි.
1: ගන්නවා ලයිසන් එක.
2: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 111.84%නේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ්ඩා නීති නේද?
3: විස්තර 076-8-2-33-444 සීතා හදවත් දිනු හිතවත්කම
4: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක් 076-8-2-33-1000 අංකය අමතා අයදුම් කරන්න BIBMA 2026 by NIBM where innovation earns recognition
5: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
6: සියත දෙවයින පුරා

දෙකොළහයි විනාඩි විසි පහයි තැන් වෙලාව රටමකට ජාතික මෙහෙවමත් එක් අපි ඔබට දවස ගානය මතක් කරන පණවිඩ කීපයක් තියෙනවානේ. ඒ ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ. සමහර වෙලාවට අපි ජීවිතේ ගන්න තීරණ අපි හිතනවා මේක තමයි මේ වෙලාවේ මට ගන්න තියෙන හොඳම තීරණේ කියලා. හැබැයි ඒක හරිම තීරණේ නෙවෙයි. හිතන්නකො මොකක් හරි ප්‍රශ්නක ඉන්න වෙලාවට හම්බෙන් හම්බෙන කෙනෙක් ඔබේ ජීවිතේ මොන හරි පුරුද්දක් ඇති කරන්න හදනවා. ඒක ඔබට හොඳයි කියලා හිතෙන්නේ නැහැ. හැබැයි මේ වෙලාවේ මේක මට ෂේප් මම මේක කරනවා කියලා හිතලා ඔබ ඒක කරන්න පටන් ගන්නවා. ටික කාලයක් ගියාට පස්සේ ඔබට තේරෙනවා ඔබ හිටියටත් වඩා ලොකු ප්‍රශ්නයක දැන් වැටලා තියෙන්නේ. ආපහු ගොඩ එන්න බැහැ වගේ. ඒ වගේ මොන හරි පුරුද්දක් ඔබට කෙනෙක්ට ඇති කරන්න ලේසි වෙන්නේ ඔබේ ජීවිතේ සමහර හිස්තැන් තියෙනකොට. හිතන්නකො ඔබට හොඳ යාළුවෙක් නැහැ. එහෙම නැත්නම් මොකක් හරි හොඳ හොබි එකක් ඔබට නැහැ. හොඳ සොසයිටි එකක් ඔබට නැහැ. අන්න ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවනේ. ඒ දේවල් ටික දැම්ම හදාගන්න. අපි මේ කතා කරන්නේ හානිකර මත්ද්‍රව්‍ය වලින් ඔබට වෙන්න පුළුවන් හානිය ගැන. අරගෙන හිස්තැන් ටික වහගත්තට පස්සේ ඔබට නිකම්ම ඒ වගේ දේවල් ජීවිතේ නේ එක නැතර වෙනවා. ඉතින් හරි වෙලාවේදී බෑ කියන්න නැහැ කියන්න ඒ වගේ තැන් වලින් ඈත් වෙන්න ඔබට වගකීමක් තියෙනවා. මොකද මේක එක්කෙනෙක්ට වෙන ප්‍රශ්නයක් නෙවෙයි, මේක මුළු සමාජයටම වෙන ප්‍රශ්නයක්. ඒකයි රටමකට ජාතික මෙහෙයුමත් එක්ක අපි ඔබට මේ පණිවිඩ දවස ගානේ මතක් කරන්නේ. විෂ මත්ද්‍රව්‍ය හානිකර මත්ද්‍රව්‍ය පිළිබඳ ඒ ජාවාරම් කටයුතු කරන තොරතුරු ඔබ ගාව තියෙනවා නම් කතා කරන්න පුළුවන් 18:18 කියන අංකයට. ඒත් එක්කම පුනරුත්ථාපනයේ ප්‍රතිකාර කටයුතු ගැන ඔබට දැනගන්න පුළුවන් 19:27 කියන අංකයට කතා කරලා ඒ ගැන විස්තරත් ඔබට දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම අද අගෝස්තු මාසේ 26 වෙනිදා මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයත් එක්ක අපි ඔබට දවස් 10ක විස්තරයක් ගැන මතක් කරා. පෙරහැර තව දවස් 2ක් වීදි සංචාරය කරන්න නියමිතයි. ඉතින් මේ දවස් 10 පුරාවටම නුවරට යන ඉන්න පිරිස වැඩි. ඉතින් ඒ වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාවේ පරිසර අමාත්‍යාංශය, පෙරදෙනි විශ්වවිද්‍යාලය, තවත් රාජ්‍ය පෞද්ගලික ආයතන කිහිපයක් එකතු වෙලා ප්ලාස්ටික් හරි විදිහට බැහැර කරන්න, අපද්‍රව්‍ය විදිහට බැහැර කරනකොට නුවරල් හසන පරිස්සම් කරන්න එපැයි. ඉතින් ඒ වෙනුවෙන් විශේෂ වැඩ කටයුත්තක් ලෑස්ති කරලා තියෙනවා. එහෙම තිබිලත් සමහර කට්ටිය නුවර තැන් තැන්වල ගෙනියන ප්ලාස්ටික් දාලා ඇවිල්ලා තිබුණා. හරි විදිහට බැහැර කරන ක්‍රමවේදිකුත් තියෙනවා. එතනට එක තියෙන ප්ලාස්ටික් කන්දරාවත් සෑහෙන්න වැඩි. ඉතින් අපි ඔබට මතක් කරනවා පුළුවන් නම් අරන්ගෙන ප්ලාස්ටික් ටික ආපහු ගෙදර අරන් ඉන්න. මොකද අපිට පුළුවන් ගෙදර ගෙනල්ලා හරි විදිහට ඒවා බැහැර කරන තැනකට ඒ දේවල් බාර දෙන්න. එහෙම නැත්නම් මේ දීලා තියෙන මාර්ගෝපදේශات එක්ක නුවරදීම ඒ දේවල් හරිම විදිහට බැහැර කරන්න ඒ ඇයට බාර දෙන්න ඔබට පුළුවන්කම තියෙනවා. තව දවස් 2යි තියෙන්නේ. නුවර ලස්සන, අපි ඒ විදිහටම පරිස්සම් කරලෙමු.

0: සර්නේද එල්බී රන්න ඇඩ්ඩක ඉන්නේ. ඒ ඇඩ්ඩක දැකල තමයි සමා එල්බියකට ගිය.
1: ඒත් ලොකු කරලා නේද?
0: නැතුවස එල්බී රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
1: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ
2: පරම්පරා ගාන අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න. විශ්වාසයෙන් පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
3: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: හිනා වෙන්න මෙන්න වෙලාව.
1: මං හිතන්නේ අලුත් රෙගියුලේෂන් ඇවිල්ලා තියෙනවා පයිලට්ස් 3 දෙනෙක් යන්න ඕනේ කියලා.
5: පයිලට්, කෝපයිලට්, කෝකෝ පයිලට්.
1: නෑ නෑ, පයිලට්, කෝපයිලට්, කෝමේ පයිලට්.
6: ලටබදන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive
3: අනුග්‍රහය.
7: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැත් තියෙනවා.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා.
12: තෑගි වැඩි වෙලා.
13: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
14: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
17: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගන්න. නැතෝ වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
18: 1500cc turbo engine-කින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
19: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට. real mapat experience එකකට නැල්වත්ත බට.
20: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles.
21: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. Ward Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
22: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114700550.
23: Run Powermකට ඉහළ අප්‍රිකාරමත් අමතර 0115880400. එල්ලෝ එල්සි රන් සවි රන්මය සේවාව. පරිස්සමට තියෙන රත්තරන්, අදිස්සියට තියෙන තැන.
24: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
25: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
26: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
27: ගංගාතුරට සුරසිරුමෙට දැන් මම බය නැහැ.
28: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
29: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
30: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
29: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
30: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
31: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු TPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්.
32: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
33: Nidhas Panseka, Aduma Masika Parikekata, Audio System Mega Karaganna.
34: Avans Second Phone Deyak, Adagivanna Ganna.
35: Avans Ticket Ticket Pay.
36: Vishwasaya Arakshawa Saha Ihalama Pratilabha Samagin, Commercial Banquet Sthavara Tanpatu Sandaha, Siyata 11 දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
37: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
38: සියත දිවයින පුරා

0: අටයි දශම හතරෙන් මේ කොමුවට සියතෆම්
1: දෙකොළහයි විනාඩි හතලිස් හතයි දැන් වෙලාව ස්වර්ණමහල් ජුවලර්ස් පණිඩේ මතකයින අගෝස්තු 28-29 ඔබ ගියොත් එයාලගේ මේ ගමු ශාකාවටමට පුළුවන්කම තියෙන ඔබ ගාව දැනට තියෙන පැරණි වගේම පළදු වෙච්ච ජුවලරිස් මාරු කරගන්න දැනට මාකට් එකේ තියෙන හොඳම ප්‍රයිස් එකකට. ඉතින් යාලා දන්න ඔබට ජුවලරිස් එක තියෙන බැදීම කොයි වගේද කියලා ඒකින්ද ඒ වටිනාකම පොඩ්ඩක්වත් අඩු කරන්නේ නැතුව මේ දවස් තුනෙන් එකක ඔබ ගියොත් වැඩි කරගන්න පුළුවන්කම තියෙන සිගුරුවත් තමයි වැඩි පටන් ගන්නේ ඉරිද වෙනකම් ඔබට දවස් තුන තියෙන්නේ 28-29 තිය දවස් තුන පටල ගන්න එපා. කෝල් එකක් දෙන්න කොකටද යන්න කලින් 01157 43 44 01157 43 44 කියන නම්බරකට තමයි ඔබ කෝල් එකක් දෙන්න ඕන. ඒත් එක්කම තිලකවර්ධන සෙලුලේකේ පණීඩෙත් ඔබට මතක් කරන්න ඕන ස්මාර්ට් ෆෝන් එකක් ගන්න යනවනම් මාකට් එකේ දැනට තියෙන හොඳම තැන තමයි එතන. මොකද හොඳ ප්‍රයිස් එකක් ඔබට එතනින් ගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම Android ස්මාර්ට් ෆෝන් එකක් නම් ඔබ ගන්න එතනින් ඔබට ගෙවන්න ගන්න පුළුවන්. අපි පණීඩේ කලින් මතක් කරලා තියෙනවා 130 ඩවුන් පේමන්ට් එකක් දාන්න. ඊට පස්සේ ඔබට ඒ වෙලාවෙම ෆෝන් එක අරන් ගන්න පුළුවන්. මතක් කරලා යනකොට ඔබත් එක්ක ගැරන්ඩ කෙනෙක් එක්කගෙන යන්න දෙන්නගේ ID cards අරගෙන යන්න ඔබට ගිහිල්ලා වැඩේ කරගන්න පුළුවන්. කිරිබත්ගොඩ මහනුවර නිට්ටබෝ චාලකුරු නැගල මේ කියන තැන්වල තිලකවර්ධන සෙලුල තියෙනවා. ඔබේ ස්මාර්ට් ෆෝන් එක ඔන්න ඔබට එතනින් අරගෙන එන්න පුළුවන්කම තියෙනවා.

0: අද ගැස්මට සියත
1: Fit premium inverter air conditioner rupiyal 179999 sita smart wifi fast cooling samaga 12000 18000 24000 btu balin puwa wagakimak samaga lankawwe aduma milata aduma miladi kanna amathanda 0.66252630
2: sri lankawwe prathama wathawata rhino roofing within handunwa dena rhino premium jala prathirodhi matupita aarakshane sahita roofing sheet Rhino Roofing within handunwa dena Rhino Premier Roofing Sheet. Pedi vistara sandaha 1396 amathanna.
3: CDP sthavara tanpatu wetin 15% dakwa asama sama poli anupata. Pedi vistara sandaha 0.117388 amathanna. Naya shreenikata kirima BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. Sri Lanka Maha Bankwe avasaralat balapatra labi mudal samagamaki.
4: Adama CA Sri Lanka samaga liyapadinchuwe lobama pilikat chartered accountant keneku wanna. CA Sri Lanka 0.70
5: සිංහකිරි ඕගස් මොනන්සා සැම්සුන් හයිසින්ස් පැනසොනික් කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දිවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි
6: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 0.114700.
7: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: මෙලාතු නභයොත්සවය අත. එලි නොනිසා අසු හතර තහස්සකට පේඩා. වගහානි සඳහා රක්ෂණවන්දී දෙසතියක් තුළ. ඇමරිකානු බහන්න සඳහා කැනඩාවෙන් ප්‍රතිතිේරු පතු. සුනල් දිනුෂගෙන් තවත් ශතකයක්.
0: දේශීය සියත. Local News on සියත. අනුග්‍රහය
2: සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: සෑම මොහොතක්ම රසවත් කරයි.
4: යුත්තකෙයින් ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. යුත්තකටම සෙට් වෙන බැංකින් පාට්නා RDB Youth Plus කිනුමා.
1: මොහම්මද් නබිතුමාගේ උපත සිහිගැන්වෙන මිලාතු නබි උත්සවය අදට ඇදී තිබෙනවා. ශ්‍රී ලංකේය මුස්ලිම් බැතිමතුන් ලොව පුරා විසිරී සිටින මුස්ලිම් ප්‍රජාව සමග අද දිනය සැමරීමට නියමිතයි. එසදා ඉස්ලාම් දේවස්ථානවල විශේෂාගමික කවතාවත් පැවැත්වෙනවා. නබිතුමන් උපත ලැබුවේ ක්‍රිස්තු වර්ෂ 570. ඉස්ලාම් හර පද්ධතීන් ඇති කිරීමේ නියමාවන්නේද නබිතුමන්. මජ්ජාවේ ඌදුරට එරෙහි ජාතික මෙහෙයුම වැනි සමාජීය ආචාර ධාර්මික භාවය ඉහළට ඔසවා තැබීමේ වැඩපිළිවෙලට නබිතුමන්ගේ දහම සහ ජීවනාදර්ශය මගින් සවියක් සැපයන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මිලාතු නබි උත්සවය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින්. නබිනායකතුමාගේ ජීවනාදර්ශය අරුත්කන්වමින් ජීවන ගමන හැඩගස්වා ගැනීමට සැමට ආරාධනා කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ. මේ අතර නබිතුමාගේ ජීවිතයෙන් වත්මන් සමාජයට මෙන්ම රටට ගත හැකි සුවිශේෂීම ආදර්ශය වන්නේ සාධාරණත්වය, ආගමික ඉවසීම සහ පොදුජන සුබසිද්ධිය උදෙසා කැපවීම බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. ඇය මේ බව සඳහන් කළේ මිලාතු නබි උත්සවය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩය නිකුත් කරමින්, එකිනෙකා කෙරෙහි සංවේදී වෙමින් සාමූහිකව නැගී සිටීමට උන්වහන්සේගේ ආදර්ශයන් ප්‍රායෝගිකව ජීවිතයට ගලපා ගත යුතු බවයි අග්‍රමාත්‍යවරිය සඳහන් කළේ. බහුවාර්ගික සමාජයක සාමය සහ සහජීවනය උදෙසා මොහම්මද් නබිතුමන්ගේ මඟ පෙන්වීම පූර්වාදර්ශයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. මොහම්මද් නබිතුමන්ගේ ජීවිතය සහ ඉගැන්වීම දෙස බලන විට ප්‍රධාන ලෙසම කැපී පෙනෙන්නේ උන්වහන්සේගේ සමාජයේ සාමය, සාධාරණත්වය සහ විවිධත්වය කෙරෙහි දැක්වූ ගෞරවය බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ. එල්නිනෝ තත්ත්වය හමුවේ පවුල් 26,457කට අයත් පුද්ගලයින් 84,545 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. ඔවුන් දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 25කට අයත්. එම දිස්ත්‍රික්ක වන්නේ අම්පාර, බදුල්ල, මඩකලපුව, මොනරාගල, පොළොන්නරුව, රත්නපුර සහ හම්බන්තොටයි. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 22කට අයත් පවුල් 24,144ක පුද්ගලයින් 75,734 දෙනෙකු හට පානීය ජලය සපයා ඇති බවයි ආපදා සහන සේවා මධ්‍යස්ථානය සඳහන් කළේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්ම වූ වැසි ඇති විය හැකි බවයි. ඊ රාත්‍රියේ ඇදහැලුණු වර්ෂාපතනය හේතුවෙන් ඇතැම් ගංගාවල ජලමට්ටම් තරමක් ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවා. වාරිමාර්ග අධ්‍යක්ෂ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ එල්.එස්. සූර්යබණ්ඩාර පැවසුවේ ගංගාවල ජලමට්ටම් ඉහළ ගියද මෙතෙක් ගංවතුර අවදානමක් නොමැති බවයි.
5: මෙහිදී වැඩිම වර්ෂාපතනය මිලිමීටර් 65කට ආසන්න වර්ෂාපතනය කැලණිගඟේ ආවිසාවේලට ඉහළ දැරණියකට ආසන්නයේ දක්නට තියෙනවා. ඒ වගේම එම කැලණිගඟ ද්‍රෝණියේ බොහෝ ස්ථාන මිලිමීටර් 50ට ආසන්න වර්ෂාපතනය උතුත්තු ස්ථාන කීපයකම දක්නට ලැබෙනවා. මේ නිසා කැලණිගඟේ ජලමට්ටමේ සාමාන්‍ය වැඩිවීමක් ස්ථාන කීපයකම පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම ගලෙන් කෝසා හංවැල්ල නමුත් ඒ කැනනික ගංවතුර තත්වය දක්වා වර්ධනය වීමකට මේ දක්වා හැකියාවක් පෙන්නුම් කරන්න හැ. ඒ වගේම කළු ගඟේ රත්නපුර සහය ආසන්නේත් ඒ වගේ මැල්ලගාව සමිල්ල කන්ද ඒ ආසන්නේත් මිලිමීට 65කට ආසන්න වර්ෂාපතනයන් දක්නට තියෙනවා. ඒ වගේම අනිකුත් ප්‍රදේශවලත් ඇතම් ස්ථානවල රත්නපුර ටියර ප්‍රදේශවලත් මිලිමීට 50ත් 25ත් අතර වර්ෂාපතනයන් දක්නට තියෙනවා. මේ නිසා විශේෂයෙන්ම රත්නපුර ජලමට්ටම් සැලකිය යුතු වැඩිවීමක් පෙන්නුම් කරනවා. කෙසේ නමුත් පවතින වර්ෂාපතන තත්ත්වයන් මත ගංවතුර තත්ත්වය දක්වා වර්ධනය වීමක් පෙන්නුම් කරන්නේ. ඒ වගේම නිල්වලගඟේ ඉහළ ප්‍රදේශවලත් මිලිමීට 50කට ආසන්න වර්ෂාපතනයන් පෙන්නුම් කරනවා. මේ තත්ත්වයේ යටතේ අකුරැස්ස සහ පිටපැද්දර මිනුම් මධ්‍යස්ථානවල ජලමට්ටම යම් වැඩිවීමක් පෙන්නුම් කරනවා. කෙසේ නමුත් ගංවතුර තත්ත්වය දක්වා වර්ධනය වීමක් පෙන්නුම් කරන්නේ.
1: කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ නැගෙනහිර පළාතේත් පොළොන්නරුව යාපනය කිලිනොච්චි මොලතිව් සහ මොඩරාකළ දිස්ත්‍රික්කවලත් අද උණුසුම ඉහළ මට්ටමක පවතින බවයි. වියලි කාලගුණ තත්වෙන් පීඩා විඳින ජනතාවට ජලය රැස්කර ගැනීම සඳහා ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මඟ පෙන්වීම යටතේ ජල ටැංකි පිරිනැමීමේ වැඩසටහනේ පළමු අදියර යටතේ ජල ටැංකි 200ක් බෙදා දැමීමට නියමිතව තිබෙනවා. මොනරාගල, පොළොන්නරුව, ගාල්ල, මන්නාරම සහ ත්‍රිකුණාමල යන දිස්ත්‍රික්කවල පීඩාවටපත් ජනතාව වෙනුවෙන් අද සිට එම ජල ටැංකි බෙදා දීමට නියමිතයි. පවතින තත්ත්ව යටතේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලාශවලින් වගවන් සඳහා ජලය නිකුත් කිරීම සීමා කර තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජලවිද්‍යා හා අපදා කළමනාකරණ එල්.එස්. සූර්යබණ්ඩාර සඳහන් කළේ පානීය ජලය සැපීම කිසිදු අයුරකින් සීමා කර නොමැති බවයි. වියලි කාලගුණයේ හමුවේ පුද්ගලයන් විචලනයට ලක්වීමේ අවධානම ඉහළ බැවින් හැකිතාක් ජලය පානය කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි සහකාර ලේකම් චමිල් විජේසිංහ මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
6: දැන් කඩින් කඩ මේ මොහොතේදී රටේ නිරතදිග ප්‍රදේශයේ වර්ෂාව තිබුණාට පොදුවේ රට ඇතුලේ ගත්තම ඉතාම අධික උණුසුම සහිත සහ වියලි කාලගුණයක් අපි දකින්නේ. එතකොට ඒ තුළ පළවෙනි කාරණේ තමයි මේ අධික උණුසුම සහ වියලි කාලගුණය ඇතුලේ ඇති වෙන්න පුළුවන් සෞඛ්‍ය අවදානම් ගණනාවක් තියෙනවා. ඒද විශේෂයෙන් මේ පාසල් නිවාඩු කාලේ පුංචි දරුවෝ ඉන්නේ වැඩිපුරම එලිමහනේ. අපි දකිනවා මේ සරුංගල් සමය වැඩි කාලයක් එලිමහනේ ඉන්නේ. ඒ වගේම අනිත් පැත්තෙන් විශාල පිරිසක් එලිමහනේ මහා දවාලේ තමන්ගේ ආර්ථික කටයුතු වල නිරත වෙනවා. ඒ නිසා මේ පිරිස වැඩි අවදානමක් තියෙනවා මේ දැඩි අවරශ්මිය සහ වියලි කාලගුණය නිසා සෞඛ්‍ය අවදානම් වලට මුහුණ දෙන්න. එතෙන්දී එක පැත්තකින් විචලනය වීම විතරක් නෙමෙයි, එයින් එහාට ගිහිල්ලා තාප කම්පන තත්ත්වයන් පවා ඇතිවිය හැකි. ඒ වගේම අනිත් පැත්තෙන් දීර්ඝ කාල ලෙඩ රෝග තියෙන පිරිස ඉන්නවා නම්, ඒ කියන්නේ හෘද ආබාධ, ඒ වගේම වකුගඩු රෝග, පිළිකා රෝග, ඒ වගේම වයස අවුරුදු 65ට වැඩි වැඩිහිටි පුද්ගලයන්, පුංචි දරුවෝ සෞඛ්‍යමය වශයෙන් අවදානම් කණ්ඩායම් ඉන්නවා නම් ඔවුන් වැඩි අවදානම් තියෙනවා මේ අධික වියලි සහ උණුසුම් සහිත කාලගුණය නිසා ඔවුන්ට සෞඛ්‍ය අවදානම් ඇතිවීම. ඒ නිසා මේ අපිට වළක්ව ගන්න පුළුවන් අනතුරු, වළක්ව ගන්න පුළුවන් ගැටලු, හැකි තරම් ජලය පානය කරන්න.
1: මේ අතර එල්නිනෝ තත්ත්වයට මුහුණ දීමට නම් රටක් ලෙස පූර්ව සූදානමක් පැවතිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ උත්සවයක් අමතමින්.
7: පොදුවේ ගත්කල අපි විශ්වාස කරනවා මේ සිද්ධීන් සිදු වුණත් නැතත් අපි රටක් හැටියට මේ හැම අභියෝගයකටම මුහුණ දෙන්නට ඕන. ඒ සඳහා පෙර සූදානම් ඉතාමත්ම ඉහළින් පවත්වාගෙන යන්නට ඕන. අපේ රටේ තිබෙන ආපදා කළමනාකරණ ව්‍යුහය සහ මුලින්ම වෙනස් වෙන්නට ඕන. අපේ රටේ තිබෙන්නේ බොහෝ දුරට ආලයක් තිස්සේ පැවතුනේ ඒ කාලගුණික දේශගුණික විපර්යාස තුළ නිර්මාණය වෙන තත්ත්වයට ප්‍රතිචාර දැක්වීමේ වැඩපිළිවෙල. නමුත් අපි විශේෂයෙන්ම ඉන්දියාවේ ඔඩිෂා වැනි ප්‍රාන්තවලින් පාඩම් ඉගෙනගෙන ප්‍රතිචාරක දක්වන වැඩසටහනට පමණක් සීමා වෙන්නේ නැතුව මෙම විවිධ අන්තවාදී කාලගුණික දේශගුණික තත්ත්වයන් මගහරවා ගැනීම සඳහා, අවම කිරීම සඳහා, ඒකට කියනවා අපි මිටිගේෂන් කියලා, ඒ සඳහා ගත හැකි අලුත් ආපදා කළමනාකරණ ව්‍යුහය අපේ රටට අත්‍යවශ්‍යමයි.
1: වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් හානියට පත් වගාවන් සඳහා රක්ෂණ වන්දි කිවීම ඉදිරි දෙසතියක කාලය තුළ ආරම්භ කළ හැකි බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. එහි සභාපති පේමසිරි ජස්සිංහාරච්චි පැවසුවේ ඒ සඳහා වගා හානි තක්සේරු කිරීමේ කටයුතු මේ දිනවල සිදු කරමින් පවතින බවයි. මේ වන විට වාර්තා වී ඇති හානියට පත් වගාබිම් ප්‍රමාණය අක්කර 8000ක් බවයි ඔහු සඳහන් කළේ. වාර්තා වී ඇති දත්තවලට අනුව බලපෑමට ලක්ව ඇති ගොවීන් සංඛ්‍යාව 7000ක්. කඩිනමින් රක්ෂණ වන්දි ගෙවීමට රජය විසින් රුපියල් මිලියන 3000ක මුදලක් වෙන් කර තිබෙනවා. වගා හානි වන්දි ගෙවීම ආරම්භ කිරීමෙන් පසු සතියක වැනි කාලයක් තුළ සියලුම ගොවීන්ට වන්දි ගෙවා අවසන් කිරීමට සැලසුම් කර ඇති බවද කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජයසිංහාරච්චි කියා සිටියා.
8: වී පටිනව ඇති වගාව නානිලා සිටලා තියෙනවා. අපි මේ මොහොත වන විට අදාළ වගාවන්ට ගිහිල්ලා ආනීපෙම තක්සු කරින් පපව තියෙනවා. එතෙන්දී අපි උත්සාහ කිරීම කරන තව දින 10ක් 12ක් ඇතුළත ආනී තක්සු කිරීම කළා වගාවන් ගිවන ආරම්භ කිරීම කරන්න. එතකොට වගා කන නිම් වෙන්න පෙර අපි වන්දේ සියල්ලම කිවි නිම කිරීම සිදු කිරීම කරනවා.
1: පවතින එලිනෝ කාලගුණ තත්ත්වය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සැලකේතු බලපෑමක් ඇති කළ හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු සඳහන් කළේ වියලි කාලගුණයක් ඇති වුවහොත් ජලවිදුලි නිෂ්පාදනය අඩුවිය හැකි බවයි. එවිට විදුලි නිෂ්පාදනය සඳහා ගල්ලඟුරු සහ ඩීසල් ආරණය කිරීමට සිදුවීමෙන් රුපියලට අමතර පීඩනයක් එළවිය හැකි බවද ඔහු සඳහන් කළා. ප්‍රමාණවත් වියස් වැන්නක් නොලැබුණහොත් සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ජව්‍ය ආනයනය කිරීමට සිදුවීමද රටේ ආර්ථිකයට බලපෑම් කළ හැකි බවයි ඔහු කියා සිටියේ.
9: ඉතින් අපිට මේක හිතාගන්න අමාරුයි මොන පැත්තට යයිද කියලා. ආර්ථිකයට වෙන්න පුළුවන් බලපෑම තමයි අනිවාර්යෙන්ම ගංවතුර තත්ත්වයක් වගේ ඇති වුණොත් එහෙම රජය දැනට ඔවුන් සතුව යම්කිසි මුදල් ප්‍රමාණයක් තිබෙනවා ඉතුරු කරගෙන අයවැය අතිරික්තයක් විදියට. ඉතින් එම මුදල් ප්‍රමාණය මේ සඳහා වියදම් කරන්න සිදුවේ. මම කතා කරන ජීවිත හානි වලට සහ අනෙකුත් හානි වලට අමතරව නියම් තත්ත්වයක් ඇති වුණොත් එහෙම විශේෂයෙන්ම කෘෂිකර්මාන්තයට වෙන බලපෑම සහ ඒ වගේම අපේ විදුලි බල ජනනයට සිදුවන බලපෑම. මොකද අපේ විදුලි බල ජනනයෙන් පහුගිය මාසවල 50-70% දක්වාම ඇත්තටම පුනර්ජනනීය බල ශක්තියෙන් තමයි සමස්ත ජනනය සිදුනේ. ඉතින් අපිට නියම් කාලයක් ආවොත් එහෙම ජලවිදුලියෙන් නිෂ්පාදනය කරන විදුලි අඩු වෙනවත් එක්කම අපිට ඛනිජ තෙල් වගේ දේවල් වලට විදුලි නිෂ්පාදනය සඳහා වැඩි බරක් තියන්න වෙනවා.
1: ඇමරිකානු ඩොලරේ විකුණුම් මගේ මෙවන විට රුපියල් 333.17ක්. එහි ගැනුම් මගේ දැක්වෙන්නේ රුපියල් 324ක් ලෙසයි. වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 94,000 ඉක්මවා ගොස් තිබෙනවා. ජනවාරි පළමුවනදා සිට ඊයේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 94,494ක්. මේ දක්වා කාලය තුළ ඩෙංගු මරණ 72ක්ද වාර්තා වුණා. බස්නාහිර දකුණු මධ්‍යම සහ සබරගමුව පළාත් ඩෙංගු ව්‍යාප්තිය සම්බන්ධයෙන් වැඩි අවධානමක් සහිත පළාත් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඩෙංගු අධ්‍යවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාස ගණන 76ක්. කඩින් කඩ පවතින වර්ෂාපතනය සමග ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාමේ අවධානමක් පවතින බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එම ඒකකයේ සඳහන් කළේ ඩෙංගු මදුරුවන් බෝ විය නොහැකි වන පරිදි පරිශ්‍ර පවත්වාගෙන යාමට ජනතාව කටයුතු කළ යුතු බවයි. කැලණි ගඟට රසායනික ද්‍රව්‍යයක් මුසු වූ බව පැවසෙන සිද්ධිය පුද්ගලික ආයතන සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳ මේ පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බව මාධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. එම අධිකාරිය සඳහන් කළේ මුසු වූ රසායනික ද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු මෙවර විට සිදු කර ඇති බවයි. කැලණි ගඟට රසායනික ද්‍රව්‍යයක් මුසු වූ බව පැවසෙන සිද්ධියට අදාළ පුද්ගලික ආයතන සම්බන්ධයෙන් මෙවර විට පරීක්ෂණ සිදු කරමින් පවතිනවා. කැලණිය ගම්පහ සහ කොළඹ ප්‍රදේශ කිහිපයකට අතිටුවා තිබූ ජල සැපියුම ඊයේ දින වන විට සම්පූර්ණයෙන් යථාතත්වයට පත් කෙරුණා. පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් කැලණි ගඟට රසායනික ද්‍රව්‍යයක් මුදාහැර ඇති බවට ලද තොරතුරක් මත අඹතලේ සහ බියගම ජල පවිත්‍රාගාරවලින් ජලය නිකුත් කිරීම අතිටුවනු ලැබුවේ පසුගිය 24 වනදා රාත්‍රී 11:30ට පමණයි. රසායනාගාර පරීක්ෂණවලින් කැලණි ගඟේ ජලයේ ගුණාත්මක භාවය තහවුරු කර ගැනීමෙන් පසු ඊයේ පෙරවරු වන විට ජල සැපියුම යථාතත්වයට පත් කරනු ලැබුවා. තාක්ෂණික වාර්තාමකින් ජලයේ ගුණාත්මක භාවය පිළිබඳ තහවුරු කිරීම ලබා දුන් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. ඇමරිකානු උභහණ්ඩ සඳහා 50%ක් දක්වා ප්‍රතිතීරු බදු පැනවීමට කැනඩාව තීරණය කර තිබෙනවා. ඒ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැනඩියානු උභහණ්ඩ සඳහා නව තීරු බදු පැනවීමට ප්‍රතිචාරයක් ලෙසයි. මෙම නව පදු ඇමරිකාවෙන් ආනයනය කරන කැනේඩියානු ඩොලර් බිලියන 28කට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ සඳහා බලපානු ඇති. වානේ, ගෘහ භාණ්ඩ, ටෝනා මාළු සහ කපු ඇඳුම් ඇතුළු භාණ්ඩ සහ ද්‍රව්‍ය රසක් ඊට ඇතුළත්. නව කැනේඩියානු තීරු බදු සැප්තැම්බර් 8 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඇමරිකාව විසින් කැනේඩියානු භාණ්ඩ සඳහා පනවා ඇති 50%ක තීරු බදු වලට ප්‍රතිචාර දැක්වීම සඳහා මෙම පියවරගත් බව කැනඩා මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඇමරිකාව සහ කැනඩාව අතර වෙළඳ සාකච්ඡා පසුගිය සතියේ බිඳවැටීමෙන් පසුව දෙරට අතර වෙළඳ ගැටුම තවදුරටත් උග්‍ර වුණා. ඇමරිකානු තීරු බදු හේතුවෙන් බලපෑමට ලක්වන කැනේඩියානු ව්‍යාපාර සහ සේවකින් සඳහා කැනේඩියානු ඩොලර් බිලියන 7.5ක අමතර ආධාරයක් ලබා දීමටද කැනඩා රජය සැලසුම් කර තිබෙනවා. නව කැනේඩියානු තීරු බදු හේතුවෙන් දෙරට අතර දශක ගණනාවක් පුරා ගොඩනැගුණු සැපයුම් දාමවල වියදම් ඉහළ යා හැකි බවයි ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කළේ. කැනඩාවේ නානෑනේ කරන මෝටරත සහ ට්‍රක්රත සඳහා තීරුබදු ලබන වසරේ ජනවාරි පළමුවනදා සිට දෙගුණ කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය 22 පැවසුවා. දෙපාර්ශ්ව අතර වෙළඳ සාකච්ඡා බිඳ වැටීමෙන් පසු පසුගිය 22 කැනඩාවට පැනවූ 50%ක තීරුබදුවලට අමතරව මෙම බදු පනවන බවයි ට්‍රම්ප් සඳහන් කළේ. ඔහු ප්‍රකාශ කළේ කැනඩාවෙන් ආනයනය කරන වාහන අමතර කොටස් සඳහාද ඉදිරියේදී බදු පනවන බවයි. අවසන් මොහොතේ ඇමරිකා විසින් කොන්දේසි වෙනස් කිරීම හේතුවෙන් දෙපාර්ශ්වය අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් ඉවත් වූ බව කැනඩා ග්‍රාමාත්‍ය මාකර්නි මීට පෙර ප්‍රකාශ කළා.
0: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: ඉන්දියාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ මෙවන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව දිවා ආහාරය සඳහා තරගේ නතර කරන විට කඩුලු දෙකක් තෙවී ලකුණු 83ක් ලබා සිටියා. පළමු කඩුල ලෙස ලහිරු උදාර දෙවිගේ ලකුණු 3ක් පමණක් ලබා සිටියේදී කමිල් මිෂාර ලකුණු 32යි. තරගය කොළඹ SSC පිටියේදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දෙවි ලබාගත් ලකුණු ගණන 290ක්. සුනල් දිනෝෂ අද සිය දෙවන ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 103ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 4.5 අටක් සහ 6.5 3ක් ඇතුළත්. පසිඳු සූර්ය බණ්ඩාර ලකුණු 80යි. කාසියවාසී දිනා පළමු උපන්දුවට පහර දුන් ඉන්දියාව පළමු ඉනිම සඳහා කඩුලු 9ක් තෙවී ලකුණු 503ක් ලබා සිටියේදී ඉනිමත් හිටවනු ලැබුවා. තරගයේ සියත ටීවී ඔස්සේ සජීවීව නැරඹිය හැකේ. යලි සිරස්තල මිලාදුන් නබි උත්සවය අද. එලිනෝ නිසා 84,000කට පීඩා. වගහානි සඳහා රක්ෂණ වන්දි 230ක් තුල. ඇමරිකානු භාණ්ඩ සඳහා කැනඩාවෙන් ප්‍රතිතීරු වතු. සොනල් දිනෝෂගෙන් තවත් ශතකයක්. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතෙක් රැඳී සිටින්න පෑන් පෑපුවත් සමක.
0: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: Town. Music field එකේ unique voice එකකින් fans ලගේ හිත දිනාගත්ත talented singer කෙනෙක් තමයි Umaria.
1: මෙයාගේ අලුත්ම song එක.
2: අපි දකිනවා ඔයාගේ මියුසික් වීඩියෝ වල වෙනස්ම විදිහේ විෂුවල්ස් තියෙනවා.
3: ඇත්තටම මේක අපි ෂූට් කරේ ගිය බ්‍රහස්පතින්ද. මේක දවසින් ෂූට් කරේ ගයිෂු කැනවිෂන් ටිවිෂන්ස් කියන කට්ටිය තමයි මේක ෂූට් කරේ. නිමාන මතක් කරනවා, සශේන මතක් කරනවා. වරි පොඩි ක්‍රූ එකක් එක්ක තමයි මේක අපි ඊගමයි ෂූට් කරේ.
1: කවද්ද අපිට කන්සර්ට් එකක් බලන්න පුළුවන්?
3: මේ දවස්වල පොඩි ප්ලෑන් එකක් දාගෙන යනවා. ඒ කියන්නේ මගේ අයියලා දැක්කම කන්සර්ට් එක හොඳටම තිබ්බ මේ අවුරුද්දේ. ජූලි 11 වෙනිදා පැවැත්වෙච්ච කන්සර්ට් එක පොඩ්ඩක් ඒක එක්ස්පෙන්සිව් ඒවා ටිකක් ක්‍රියේට් කරන්න. හැබැයි ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉක්මනටම තව එකක් කරන්න.
0: Talk of the town. KGF movie එකෙන් මුළු ලෝකෙම famous තුනු යෂ් main character එක කරන toxic movie එක අද theaters වලට එනවා.
1: ගීතු මොහන්දාස් direct කරන මේ movie එකේ යෂ් එක්ක නයනතාරා, කියාරා ආද්වානි, කුමා කුරේෂි වගේ famous stars ලා ගොඩක් දෙනෙක් act කරනවා.
4: That is home.
0: 1940 ඉඳන් 1970 වෙනකල් ගෝවාවල බෑග්ග්‍රවුන්ඩ් එකක් එක්ක බිල්ඩුණු මේ මූවී එක ඇක්ෂන් ත්‍රිලර් වලින් පිරුණු ගැන්ග්ස්ටර් ස්ටෝරි එකක්.
1: මේ මූවී එකේ රිලීසින් ඩේට් එක කීප වතාවක්ම කල් ගියා.
0: හැබැයි ෆිල්ම් එක රිලීස් වෙනකම් බලාගෙන ඉඳපු ෆෑන්ස්ලට අද තමයි දවස.
4: Talk
0: of the town.

0: ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුම ඔබ වෙනුවෙන්ම
1: NIBM හඳුන්වා දෙන Best Innovative Business Model Awards 2026. ඔබ නව ව්‍යාපාරයක සුළු හෝ මධ්‍ය පරිමාණ මහා පරිමාණ හෝ පුද්ගලික ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් ඔබේ business model එක ලොවට ඉදිරිපත් කර එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. www.bipma.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0771130010 අංකය අමතා අදම අයදුම් කරන්න. Bipma 2026 by NIBM. Innovation earns recognition.
2: කොහොමද තරහින්? කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ. ආගියතක් නැහැ.
3: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
4: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
5: අවන් සෙකන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
6: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
7: අයියා මට මල් ගොඩක් දීලා.
6: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
7: හච් 15 පිස්සුවක්ම තමයි.
1: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0771130010 අංකය අමතා අයදුම් කරන්න. Bipma 2026 by NIBM, where innovation earns recognition.
8: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගාවට්ටම් ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි, නෙස්ටමෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි, මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි, ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි. Kagels Food City.
1: Sri Lankawe prathama wadawata Rhino Roofing wedin handunwa dena. Rhino Premier Jala Pratirodhi Matupita Arakshane Sahita Roofing Sheet. Rhino Roofing wedin handunwa dena. Rhino Premier Roofing Sheet. Petivistara sandaha 13996 amathanna.

0: തിലകവർധന ടെക്സ്റ്റൈൽസ് දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
1: සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
2: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්ල.
3: එක වගේ 7ක් ඉන්න විකාර රූපී ලෝකේ 7න් එකක් වුණු පුදුම රජෙක්.
4: කාජිරිය ගොබ්බයා.
5: එයි, කටද ගොබ්බයා તો ගොබ්බයා කිව්වේ.
6: නිලබල කරේති ඔලමුල පුරේ.
7: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්.
8: ලොවෙත් නෑ, මෙවලෝ විකහෙත් නෑ.
9: අනුවදායි දශම දෙක.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා හද ගැස්මට සියත
1: සියත පත්තරේ විදහසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: සැන්ඩිවා මේ බොහා දත්ම දිනෝද? ඒ හිනාවෙන් මට තේරුනේ ඕක අන්නක් දෙයක් දන්නේ මං දත්මදින්නේ.
1: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
4: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 784.
5: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
1: CDB එක run ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට run සහනයක්. CDB run ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
3: හිතට ඔබව පාලනය කරන්න ඉඩ දෙන්න එපා. ඔබ හිත පාලනය කරගන්න. එතකොට සසර කෙටි කරගන්න පුළුවන්.
6: ඔබේ හිත ඔබ පාලනය කරගත්තේ නැත්නම් ඔබ හිතට අනුව නැටවෙන රූකඩයක්. හිත කියන දේට ඔබ නැටවෙනවා. ඔබ පාලනය කරන්නේ කෙලෙස් සහිත හිත.
3: හිත පිරිසුදු නම් කවදාවත් බාහිර කෙලෙස් වලට ඔබව අපිරිසිදු කරන්න බෑ.
6: පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදාලා දෙවියෙක් වේවා, බ්‍රහ්මයෙක් වේවා, මිනිසෙක් වේවා, රජෙකුටවත් සිටුවරේ කාටවත් මේ ලෙඩවීම නවත්තන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ.
3: යෙදෙන නිකිනිපුන් පොහොදා උදැසන 7ට පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සිල් දාන්න.
4: සිංහකිරි ඕගස්ට් බොනන්සා, Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න.

0: පොලිසියෙන් නැවැත්තුවා නම් එහෙම වයිෆ්ට කලින් මෙයාට බබා හම්බෙනවා.
1: ජින්තු පිටියේම වෙනෝ ජින්තු පිටියේම වෙනෝ
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර් ඩුනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 011147700 යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
3: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
4: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
3: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
4: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටියෙක් කෙනෙක්.
3: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
4: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47 අපිට WhatsApp කරන්න.
3: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.
5: අනුවටයි 0.2 අනුවටයි 0.4

0: கொல்கத்தா டாப் ஸ்டோரி.
1: பாகிஸ்தானே ரோஹலக்கு கிண்ணக்கின் பிலிதுன் தஹாத்தர தெனுகுமார்ட. பாகிஸ்தானே இஸ்லாமாபாத் நுவர PIMS ரோஹலே மாத்ரு வாட்டுவக் கேத்திவு கிண்ணக்கின் அலுத்துப்பன் பிலிதுன் தஹாத்தர தெனுகுமிய கொஸ்திவனவா. கிண்ண ஆரம்ப வியத்தே ரோஹலே மாத்ரு சா லமாயகக்கே வயசமே கிரணயாந்திரேக்கின் ஆக்ஸிஜன் சபியம හේතුවෙන් ගින්න වේගින් පැතිර ගොස් ඇති බවයි රෝහල් බලධාරීන් සඳහන් කළේ. ගින්න ඇතිවන අවස්ථාවේ වාටුවේ අලුතුපන් බිලිඳුන් 15 දෙනෙකු සිට තිබුණා. මුදා ගැනීමට හැකි වෙත්තේ එක් බිලිඳක පමණයි. සිදුවීම් පසු බිලිඳුන්ගේ දෙමෝපියන් සහ ඥාතීන් රෝහල් ඉදිරිපිටට රැස්වීමෙන් නොසන්සුන්තාවයක් හටගෙනුණා. මියගිය බිලිඳුන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා DNA පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි. ගින්න සම්බන්ධයෙන් පැය 24ක් ඇතුළත වාර්තාවක් ලබා දීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කර තිබෙනවා. පාකිස්තාන අගමැති ශෙබාස් ෂරීෆ් සිදුවීම සම්බන්ධයෙන් සිය ශෝකය පළ කරමින් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග කළා. පාකිස්තාන ජනාධිපති අසිෆ් අල් සර්දාරි සඳහන් කළේ වගකිවයුත්තන් හඳුනාගෙන කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවයි.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
3: මෙදෝලි සෑම මොහොතක්ම රසවත් කරයි
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus.

0: දැන් වෙලාව තවල් එකයි විනාඩි 10යි.
1: හද ගැස්මට සියත. ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: ගන්නවා ලයිසන් එක.
3: දැන් හරිනේ අමාරු.
1: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනි. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලියක් ඕන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩ නීති නේද? ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
0: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
1: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.
4: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718123777. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
5: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
6: Avance second ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
5: Avance ticket ටික pay.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
7: ආ එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
8: මං ඉතින් LB රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
7: LB රන් අය තමයි මගේ හයිය.
9: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
1: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.

0: Luna da sudu kontigena e Disney.
1: Danin Anna. Sati tawassala hawasa dekata.
2: Seata hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: Seata teli depaya. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
4: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් දෙන්නවද?
5: මොකද මේ වගේ කියන්නේ?
3: සම්මතන ඇති, සම්මත හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
5: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
1: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සීත ටීවී තුලින්.

0: සියත
1: අනුවටයි දශමතකෙන් අනුවටයි දශමහතරෙන් සියත FM
0: මායාවි ඔබ ගියතා මං මුලාවි අඳුරේ

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
1: අසීමිත අවස්ථා ලෝකට පිළිගන්න හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
4: තෑගි වැඩි වෙලා.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: පැලස් ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. ප්‍රයිම් රෙසිඩෙන්සිස්.
7: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
8: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහල ගහන්නැතුව වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
10: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
11: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට
12: real මපට experience එකකට නැල්වත්ත බට.
13: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles.
14: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
15: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින්. 0114700550.
16: රන්පෞමකට ඉහළ අප්‍රිකාරමත්. අමතර 0111580400 LOLC රන්සලි රන්මය සේවාව. පරිස්සමට තියෙන රත්තරන්, අදිස්සියට තියෙන තැන.
17: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
18: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
19: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
9: ගංගාතරට සුවිසිලෙට දැන් මම බය නැහැ.
2: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
13: ඔයා ඔය යන් හදන්නේ අපිට කන්නද නැත්තම්?
14: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන් ට්‍රයි කළා.
13: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
14: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
4: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
8: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු TPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්.
15: ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් වෙතින් GWM හයිබ්‍රිඩ් හා ප්ලග්ඉන් හයිබ්‍රිඩ් SUV මාදිලි රසක්. හවල් H6, හවල් GT, ටැන්ක් 300 හා ටැන්ක් 500 රථ. දැන් යුනියන් ප්ලේසි GWM එක්ස්පීරියන්ස් සෙන්ටර් වෙතින්.
1: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
5: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
0: අවන්ස් ටිකෙන් ටික පේ.
16: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 11% දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
20: යුරෝපා පුනරුද සමයේ බිහි වූ විලියම් ෂේක්ස්පියර් මොන රටේ ගත් කතුවරයෙක්ද? 1. ඉතාලියේ. 2. එංගලන්තේ.
21: ඉස්කෝලේ හයවසින් ඉගෙන ගන්න තුන්කමඩී නෙත්න අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නවේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
22: යත පොකට් මනි.
23: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
24: අනුව
3: 98.3 අනුවටයි දශම හතර දිව.

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
2: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
3: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
2: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
4: සියත පොකට් මනි.
3: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූවහම ප්‍රතිඵල ලැබෙන තුරු බලන සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0170යි 400යි 55යි 11.
5: ඇසට්ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනෑන්ස් අදමෙන්න අදමාරන් යන්න. අමතන්න 0114යි 700යි 100යි.
6: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
3: හිතට ඔබව පාලනය කරන්න ඉඩ දෙන්න එපා. ඔබ හිත පාලනය කරගන්න. එතකොට සසර කෙටි කරගන්න පුළුවන්.
7: ඔබේ හිත ඔබ පාලනය කරගත්තේ නැත්නම් ඔබ හිතට අනුව නැටවෙන රූකඩයක්. හිත කියන දේට ඔබ නැටවෙනවා. ඔබව පාලනය කරන්න කෙලෙස් සහිත හිත.
3: හිත පිරිසිදු නම් කවදාවත් බාහිර කෙලෙස් වලට ඔබව අපිරිසිදු කරන්න බෑ.
7: පින්වත්නි බුදුරජාන් වහන්සේ වදාලා දෙවියෙක් වේවා බ්‍රහ්මයෙක් වේවා මිනිසෙක් වේවා රජෙකුටවත් සිටුවරේ කාටවත් මේ ලෙඩවීම නවත්තන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ.
3: යෙදෙන නිකිනිපුන් පොහොදා උදැසන 7ට පූජ්‍ය ගලිකමුයේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සිය තහන්න.
8: සිංහකිරි ඕගස් මොනන්සා සැම්සුන් හයිසින්ස් පැනසුනි කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාරවලින් අගෝස්තු 31 දක්වා පමණයි.
1: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
9: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.

0: ඉනි වචන 10 15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
1: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
0: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
1: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
0: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47 අපිට WhatsApp කරන්න.
1: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.

0: यह था टॉप स्टोरी।
1: අපරාධවලට ඍජුව සම්බන්ධ 24 දෙනෙක් අත්අඩංගුවට. දිවිනපුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මගින් පුද්ගලයන් 24 දෙනෙකු අපරාධ සම්බන්ධයෙන් ඍජු හඳුනාගෙන තිබෙනවා. ඒ පුද්ගලයන් 26,868 දෙනෙක් පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි. බැරදී සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 490ක්. වරෙන්තුකරුවන් 228ක් අත්අඩංගුවටගෙන ඇති අතර විවෘත වරෙන්තුකරුවන් 148ක්ද ඒ අතරට අයත්. දැන් ඉදෙස් පුවතක්. ඕමානය සමග ඇතිකරගත් ගිවිසුම නොතකා ඉරානයේ හෝමුස් සමුද්‍ර සන්ධිය වසා තමා තිබෙනවා. ඉරානයේ නිවේදනය කළේ ඇමරිකාව ඉරානයට එරෙහිව ආර්ථික පීඩනය වැඩි කිරීමට තීරණය කිරීමත් සමග මෙම පියවර ගත් බවයි. හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා ඉල්ලීම් ලයිස්තුවක් ඉදිරිපත් ඇති බවයි ඉරානය පැවසුවේ.
2: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: සෑම මොහොතක්ම රසවත් කරයි.
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus

good afternoon. හවස දෙකයි විනාඩි 9යි වෙලාව. අද නිවාඩුද? මං අහන්නේ ඔබට, මට නෙවෙයි. මට නම් නිවාඩු නෑ. ඕනෙත් නෑ. අදත් එනවා, හෙටත් එනවා. ඉස්සරහටත් මොන නිවාඩුව තිබ්බත් මම ඉතින් අනිවාර්යෙන් එනවා. මට කියන්නකෝ ඔබට නිවාඩුද කියලා. ඔබට නිවාඩු නම් ඉතින් හෙටත් නිවාඩු නම් අනිද්දත් ඉතින් නේද? නිවාඩුවක් දාගන්න එක තමයි හොඳ. මොකක් හරි හොඳ ප්ලෑනක් ගහන්න දවස් පහක් කරගන්න පුළුවන්. එතකොට මේ නිවාඩුව එහෙම නැත්නම් ඉත හදාගෙන සිකුරාදට වැඩට එන්න. අවලන්නේ ෂේප් ආ හරි, නිවාඩු වුණත් කමන්නෑ, වැඩ කළත් කමන්නෑ. මාව අහනවා නම් මට එච්චරයි ඕනේ. මට වැදගත් ඒක විතරයි. WhatsApp මෙසේජ් එකක් දාන්න. සින්දු තියන ඕන තරම්. හැබැයි මම දෙන්නේ මේ ටයිම් එකට සෙට් වෙන ඒවා විතරයි. හොඳ සින්දු කොච්චර තිබ්බත් ඒ නිසා මේ ටයිම් එකට හොඳට සෙට් වෙන සුදු කොච්චගේ වයිබ් එකට මැච් වෙන ඔබ කැමති සින්දුවක් තියෙනවා නම් නමයි ගමයි එක WhatsApp මෙසේජ් එකක් දාන්න. සින්දු මොකද්ද කියලාත් කියලා 0711 98 2 98 4

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: හීට් ස්ට්‍රෝක් කියන්නේ තාප කම්පන තත්ත්වය. මේ තාප කම්පන තත්ත්වය කියලා කියන්නේ අපි වතුර නොබී දීර්ඝ කාලීනව ක්‍රීඩා කරනවා, පාරේ වැඩ කරනවා, කුඹුරවල වැඩ කරනවා. එතනදී අපේ හෘදයේ වස්තුවට සහ මොළයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතෙන්දී තමයි අපි සමහරක් කරලා සී නැති වෙන්න පුළුවන්, කලන්ත ගතිය ඇති වෙන්න පුළුවන්, ඒකම ෆිට් එකක් වලිප්පුවක් ඇති වෙන්න පුළුවන්, සමහරවල් මරණ පව සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට සුළු දෙයකින් අතරම ස්වභාවික දියරහර වතුර ටිකක් වැඩිපුර පාවිච්චි කරලා මේ කාලෙදී, අද රස්සේ තියෙන කාලෙදී අපි ක්‍රියාකාරකම් කළොත් මේක අවම කරගන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
3: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න, විශ්වාසය පරිස්සම් කරපු, quality maintain කරපු, guarantee එකත් එක්කම warranty එකක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
4: ඇලුමෙක්ස් නම් warranty with guarantee.
5: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: 2500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න.
7: advance second ඕන
8: සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා.
9: ඔකද රංගාමේ අතපය වකුටු කරගෙන කෝර සිංහ සෙයියාව බෝඩි මේ අංකල් සල්ලි ඉල්ලගෙනවත් ආවද?
10: නෑ ජයා, මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
9: ගන්න ලින්ක් පස්පංගුව, හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ.
11: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.

0: අතිවිශ්වසනීය ගමනකට චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන
1: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක් 0770133 අංකය අමතා අයදුම් කරන්න බිබ්බා 2026/NIBM where innovation earns recognition
2: reward සමාජිකයන් සඳහා කාගිල් ස්වර්ෂිත වෙතින් මෙගා වට්ටම් flora fat spread ඉතිරි රුපියල් 290යි nestle malt pouch ඉතිරි රුපියල් 240යි magic nuga සහිත butter scotch ඉතිරි රුපියල් 580යි eva cotton field wings රුපියල් 155යි kagels food city
3: sir නේද lb run na ad එකේ ඉන්නේ ඒ ඇඩ් එක දැකලා තමයි සමත් LB එකට ගියේ.
4: ඒත් ලොකු කරලා නේද?
3: නැතුව සර් LB රන් අය තියනකන් අපිට දියුණුවම තමයි.
4: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
1: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place he GWM Experience Center within Adama obe test drive eka wen karawa ganna Amathanna 0117888666
5: Me paran asala perahara balanna mahanorata enoka
6: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
7: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
6: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
8: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා මං නම් හිතන්නේ නැහැ
6: දකින හින පිනින මානිට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්
9: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති
10: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්
6: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව
7: බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්
11: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්

දවස දෙකයි විනාඩි 26යි. WhatsApp messages ගොඩාක් ඇවිල්ලා. එයාටරි මම මුලින්ම එකතු කරගන්නවා. මොරන්තුඩුවේ රොෂාන්, ශාමා, සෙනුක, රුෂිකා, ලක්ෂ්මන් නැතුළු කට්ටිය. ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවලු මම. අනේ, thank you.

0: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
1: සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත David Peeris Motor Company Private Limited වෙතින්.

0: විලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් මිස් කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණු මධ්‍යමයා කරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්. දැන්ම අමතන්න ප්‍රයිම් ගෲප් 13:22 ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13:96 අමතන්න. The Bank සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් Commercial Bankව ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
1: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
2: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
1: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. තේක්ක බඩුවල ලස්සන.
3: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
1: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
2: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
4: යුරෝපා පුනරුද සමයේ බිහි වූ විලියම් ෂේක්ස්පියර් මොන රටේ ගත් කතුවරයෙක්ද? 1. ඉතාලියේ. 2. එංගලන්තේ.
5: ඉස්කෝලේ 6 වසරෙ ඉගෙන ගන්න තුන් කොමඩි නෙත්න අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරෙ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9.9 වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
6: හෙටත්
5: උදේ 5යි කාලට සිය තහන්න.
6: 98.2 98.4 දිව.

සිින්දුව තේරුම කිව්වයා හැබ ඉක්මට එන්න මේ පැත්තට සිින්දුවක් ඕනන ඒගමේ රාජේෂ් ප්‍යාරිසෝනියේ කියලවල මට හයි මම සෝනිනං ඔයා සෝනා මහස් සෝනා

0: වැලිවේරේ ප්‍රසාද් කියලා තියෙනවා. මේ වහන් ඉඳලා අපිත් නොසන්සුන් කියලා. සන්සුන් වෙන්න සොඳුර. මං ආස මේ සින්දු වෙන්න මේ ටිකට. නටන්න පුළුවන් ආයේ.
1: ආජා සෝණියේ
0: සුපිරිනේ

0: Ritmo da Siete.
1: Omfit Premium Inverter Air Conditioner. Rupial 179,999 sita. Smart Wi-Fi, Fast Cooling samaga. 12,000, 18,000, 24,000 BTU balin puwa wagakimak samaga. Lankawe aduma milata, aduma miladi kanna. Amathanna 0276 252 30.
2: හිතට ඔබව පාලනය කරන්න ඉඩ දෙන්න එපා. ඔබ හිත පාලනය කරගන්න. එතකොට සසර කෙටි කරගන්න පුළුවන්.
3: ඔබේ හිත ඔබ පාලනය කරගත්තේ නැත්නම් ඔබ හිතට අනුව නැටවෙන රූකඩයක්. හිත කියන දේට ඔබ නැටවෙනවා. ඔබ පාලනය කරන්නේ කෙලෙස් සහිත හිත.
2: හිත පිරිසුදු නම් කවදාවත් බාහිර කෙලෙස් වලට ඔබව අපිරිසිදු කරන්න බෑ.
3: පින්වතුනි, බුදුරජාන් වහන්සේ වදාලා දෙවියෙක් වේවා, බ්‍රහ්මයෙක් වේවා, මිනිසෙක් වේවා, රජෙකුටවත් සිටුවරේ කාටවත් මේ ලෙඩවීම නවත්තන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ.
2: හෙටට යෙදෙන නිකිණි පුන් පොහොදා උදැසන 7ට පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සිය දහන්නා.
4: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited, ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
5: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම

0: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදාසිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලයවිල්ලා පුද්ගල මූල්‍ය කළමනාකරණය කොටස් වෙළඳපොළ ගෝල්ඩ් රියල් ස්ටේට් USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදාය මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74
1: අදම CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි ලොවම පිළිගත් chartered accountant කෙනෙකු වන්න CA ශ්‍රී ලංකා 076
3: වසර 23ක නොබිඳුනු විශ්වාසය
2: සිංහගිරි ඕගස්ට් බොනන්සා සැම්සුන් හයිසින්ස් පැනසොනික් කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම
5: The Bank සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් Commercial Bankuwa ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
6: සෙනසුරාද උදේ 8ට
7: ගුවන්
8: විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
9: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
8: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
9: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
8: කතාවට දක්ෂණක් මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
9: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 64 අපිට WhatsApp කරන්න.
8: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
10: අනුවටයි දශම දෙකෙන් දිවයින පුරා
11: හවස තුනට ළඟයි. තව තියෙන විනාඩි 4යි. කඳානේ විජි, ඔයා ඊයේ ලස්සන කතාවක් කියලවල තිබ්බා. සුදු කොච්චි වහනකොට මොකද වෙන්නේ, මොනාද හිතෙන්නේ නේද? පාලු නැතිවෙනවා, අරකද මේකද කතන්දර ගොඩාක් කියලා තිබ්බා. හරිම ලස්සනයි ඔයාගේ වොයිස් එකත්. ඊයේනේ අපි නේද වොයිස් නෝට්ස් වලින් තමයි ඊයේ මට මේ ප්‍රෝග්‍රෑම් එක අහන ගොඩක් අයගේ කටහඬ අහන්න පුළුවන් වුණේ. හරි ස්වීට් වොයිස් එකක් තියෙන්නේ විජී. ඔයාට ආදරෙන් එකතු කරගන්නවා. ඊ මට කියන්න බැරුණා, අලුත් එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නවානේ, රෝෂිනි. හයි රෝෂිනි. ඊට පස්සේ ඉතින් ඔයාගේ නමත් කියන්නම් හොඳේ, අනිත් කට්ටියගේ නම

0: क्या था टॉप स्टोरी
1: අවසන් රන්දෝලි පෙරහර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්. මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර වෙනුවෙන් පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඒ රථවාහන බැල සැලැස්මක්ද සමගයි. හෙට පසුරු 6:43ට ආරම්භ වන මෙම පෙරහර දලතා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය සහ රජ වීදිය ඔස්සේ වීදි සංචාරය කර නැවත මාලිගාවට ගෙවදීමට නියමිතයි. අමරිකානු ආගමන විගමන නියෝජිතයින් සංක්‍රමණික පුද්ගලයන් 49,500කට බැරි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අමරිකාව නිවේදනය කළේ පසුගිය ජූලි මාසේ අත්අඩංගුවට ගැනීම සංඛ්‍යාවට වඩා 15%කින් මෙම මාසේ අත්අඩංගුවට ගැනීම ඉහළ ගොස් ඇති බවයි. අමරිකානු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දුරකාලය තුළ වැඩිම සංක්‍රමණිකයන් පිරිසක් අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙයයි.
0: Top story. අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
3: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus.

දවස 3යි වෙනදී 8යි වෙලාව. මඩ සින්දු ගොඩක් යෝජනා කළා දීපාල්. එකක්වත් ප්ලේ කරන්න බෑ කියන්නකෝ. දීපාල් මංගට වැඩක් කියන්නන් සුදු. මම මේ ප්ලේ කරනවානේ සින්දු. ලස්සන ලස්සන ඒවා. ඔය හොඳ ළමෙක් වගේ ඒ ටික අහගෙන ඉන්න රත්තර. නිකන් අපි නිකන් හිත සවුත්තු කරගන්න ඕනේ නෑනේ. මම ඔයා ඔය එවනෙවන එකට. ඒක නම් විදිහක් නෑ. මේක නම් බෑ. මේක මේ ටයිම් එකට සෙට් වෙන්නේ නෑ. ඒක වර්ෂන් එක අවුල් කියනවට වැඩිය. මම හොඳ මේව ටිකක්නේ කොහොමත් ප්ලේ කරන්නේ. අපි එහෙම එකඟතාවයකට එමුද? හාද. හා නේද?

0: ඇතිවලට එහා කිය ප්‍රවෘත්ති.
1: ස්ටෝක් කියන තාප කම්පන තත්වය නේ තාප කම්පන තත්වය කියලා කියන්නේ අපි වතුර නොබී දීර්ඝ කාලීනව ක්‍රීඩා කරනවා, පාරේ වැඩ කරනවා, කුඹුරවල වැඩ කරනවා. එතනදී අපේ හෘදයේ වස්තුවට සහ මොළයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතෙන්දී තමයි අපි සමහරක් කරලා සී නැති වෙන්න පුළුවන්, කලන්ත ගතිය ඇති වෙන්න පුළුවන්, ඒකම ෆිට් එකක් වලිප්පුවක් ඇති වෙන්න පුළුවන්, සමහරවල් මරණ පවා සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට සුළු දෙයකින් ඇත්තටම ස්වභාවික දියර ආර වතුර ටිකක් වැඩිපුර පාවිච්චි කරලා මේ කාලෙදී අද රස්සෙ තියෙන කාලෙදී අපි ක්‍රියාකාරකම් කළොත් මේක අවම කරගන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: ඇමර්සන් වැසි වනාන්තරයෙන් වැඩිම කොටසක් පිහිටලා තියෙන්නේ කුමන රටේද? 1. බ්‍රසීලය, 2. පේරු.
5: අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අදෝත්තර දුන්නේ අනුරාධපුරෙන් උත්පලා විතානගේ.
6: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
5: පහවසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 152 දැන්ම වට්ස්ඇප් කරන්න.
7: සියත පොකට් මනි.
5: හෙටත් උදේ 5යි කාලට සියත අහන්න.
7: අනුග්‍රහය.
8: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
9: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
10: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
11: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
12: මේ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
13: Global University Partners. කතා කරන්න 0718 492 492 0721 132 77.
14: මල්ලි එන්නම කඩේ දිනු කරනවානේ.
15: මං ඉතින් LB රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
14: LB රන් අය තමයි මගේ හයිය.
16: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ
17: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
18: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
19: අවන්ස් ටිකෙන් ටික පේ.
8: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන, ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.

0: ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 දාහ අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
1: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලෙකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
2: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
2: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
1: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
2: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
1: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84%. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය ඕන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ්ඩා නීති නේද?
5: ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
6: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
5: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.

0: මට සතුට ඉනේ මම නිවාඩු දවස වැඩ කරනකොට. සමන්ත කියල තියෙනවා ඔයා හිතුවල මං අද නිවාඩු කියලා. ඔයා එනම් මංගෙන දන්නෑ හරියට සුද්දා. මං නිවාඩු ගන්න කෙනෙක් නෙවෙයි. මං හැමදාම ඔෆිස් එන හොඳ ළමෙක්. සිරිමත් කියන්නේ මගේ නෑයෙක්. උදේම නැගිටිනවා, වැඩටෙනවා දවල් වෙලා.
1: හේ, ඒ ගෝලි සොඩාවේ, ඒ කරි කොළඹේ.

0: සඳ ලංකාව තාරුණී සුදු නෝන ගොඩ වෙලාවක දඟවා මට මෙසේජස් දානෝ මං කියන්න කියලා හිතාගෙන මයික් එක ඔන් කරනවා මට අමතක වෙනවා ඔහොම වුණා ගොඩක් සැරයක් හොඳ කාරෙකට පස්සේ අංජුල ඇවිල්ලා මොකද අද මාව මතක් වුණේ
1: Yeah, you already know who it is. We're taking it higher.
0: Hoge dawas tika ai message damme natte. Wife to maattu da. Sudu kochchira messages daanawa kiyala? Ha?
1: Runakshi on the track. Let's get it.
0: Dang itin dat nathuwada bakkanne. Ha?
1: Runa ona

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. තනට තහනය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය වෙනදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: හිනා වෙන්න මෙන්න වෙලාව.
2: මං හිතන්නේ අලුත් රෙගියුලේෂන් ඇවිල්ලා තියෙනවා පයිලට්ස් 3 දෙනෙක් යන්න ඕනේ කියලා.
3: පයිලට්, කෝ-පයිලට්, කෝ-කෝ-පයිලට්.
2: නෑ නෑ, පයිලට්, කෝ-පයිලට්, කෝ-මේ පයිලට්.
4: රටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
5: පොළොවේ රන්ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
3: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනි හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා
8: සුබ දවසක්
9: අලුත් වෙලා
8: පහසු වෙලා තැගි වැඩි වෙලා
10: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
11: පැලස් ගම්පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0716666222 ප්‍රයිම් රෙසිඩෙන්සිස්
12: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
13: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
14: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගන්නතෝ වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
15: 1500cc turbo engine මකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
16: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට.
17: real මට experience එකකට නැල්වත්ත බට.
18: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන majestica ලංකා tiles.
19: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
20: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114700550.
21: Run Pawmakata ihala apikarma. අමතන 0115880400 LOLC රන් සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිසියට තියෙන තැන
22: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
23: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
24: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
25: ගන්නතරට සුරසුරුමෙට දැන් මම බය නැහැ.
26: ඒක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
27: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
28: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
27: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
28: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
29: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
30: ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් වෙතින් GWM හයිබ්‍රිඩ් හා ප්ලග්ඉන් හයිබ්‍රිඩ් SUV මාදිලි රසක් හවල් H6 හවල් GT ටැන්ක් 300 හා ටැන්ක් 500 රථ දැන් යුනියන් ප්ලේසී GWM එක්ස්පීරියන්ස් සෙන්ටර් වෙතින්
31: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
32: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
33: අවන්ස් ටිකෙන් ටික පේ
34: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 111 දක්වා ඉහළ පොලියක් වැඩි විස්තර සඳහා 13.16 අමතන්න
35: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2 වැඩි ඕනේ නැ බොරු නම් කිබ්බෙක් ගන්න මොකද යාලත් තාසයි 2 ලැබෙනවනะ ඩබල් 2 ඩබල් ඩිලයිට් ඩබල් සැලරි මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන් ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා අනික සිද්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න අද තමයි 얘 දෙන මුලින්ම හම්බුනේ මං ගිහින් එන්න මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න මොකද එක මාඩිස්කි සින්දු දෙකක් අහන්න පුළුවන්නේ
4: සින්දු සියත අනුග්‍රහය
6: දැනෙන්න අඳින්න
0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න
1: ස්වර්ණ මහල් මේක මෝෂාකාව මගින් අගස්තු මස 28-29 තිහ යන දිනයන්නේදී ඔබේ පැරණි හා පළතුරු රන්නාපරණ වෙළඳපොළේ පවතින ඉහළම මිලට හුවමාරු කර ගැනීමේ මහඟු අවස්ථාවක්. ස්වර්ණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
2: ආහාර ජීර්ණ පද්ධතියටත් ශ්වසන පද්ධතියටත් පොදු අවයවය කුමක්ද? 1. ග්‍රසනිකාව. 2. මුඛය.
1: ඉස්කෝලේ 10 වසර ඉගෙන ගන්න ගම්පොළ රයන් අනුහස් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
3: යත පොකට් මනි.
1: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: ලංකාවේ වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝ එක.
1: යුකේවලින් එන්නවා.
2: ගොඩක් අද රේ සුදු කොච්චේ.
1: ඉතාලියෙන් එන්නවා.
3: Ciao first time. අපිට හන්න සීස.
1: එතකොට කොරියා?
4: සුදු කොච්චි මානි තරහේය.
1: ජපාන්, රොමේනියා.
0: ලෝකෙටම එකයි සැනකෙලියක් තමයි සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
1: සති දවස්වල හවස දෙකට
4: සුදු කොච්චි මරු.

හවස තුනයි විනාඩි 43යි වෙලාව. මට දිනෝජ් කර්ටන්ස්ල දමිත් මෙසේජ් එකක් දාලා තිනවා. අද කවියක් එවලා තියෙන්නේ. ඊයේ මේ ආපු වොයිස් නෝට්ස් වලින් වාගේ හිත ගත්තේ කාගේ වොයිස් නෝට් එකටද කියලා. මේ එකටද නෙවෙයි එකද කියලා අහලා තියෙනවා දමිත්. චන්දිමාද මට මතක විදිහට මිතන කුවේට් වලද කොහෙද ඉන්නේ. එයා අයපු වොයිස් නෝට් එක එක මාරු විදිහට මට දැනුණා. අනිත් ඒවත් ආයේ හිතට සෑහෙන්න වැදුනා. ඔයා අයපු එකත් එහෙමයි දමිත්. හැබැයි චන්දිමා මට මතක විදිහට එයා මට කලින් කිසිම මෙසේජ් එකක් දාලා සින්දු ඉල්ලලා තිබ්බේ කෙනෙක් නෙවෙයි. හැබැයි ඊයේ මං කිව්වහම සුදු කොච්චි වහනකොට මොකද වෙන්නේ මොකද හිතෙන්නේ කියලා ඒකට එයා මේ වොයිස් නෝට් එකක් එවලා තිබ්බ තකහණියක්ම. ඉතින් ඒක පොඩ්ඩක් මට වැදුනා. ඔයා ඒ අහපු මේ ප්‍රශ්න දැන් ඔයා ෂේප් එකේ ඩිලීට් කළානේ. වාට එක ඕන නැහැ වගේ හිතුනද? ඔයා ඒ උපු එකත් ලස්සනයි. මං ඒව ඔක්කොම ටික අරන් තියාගත්තා. වෙනම මම ඒක සේව් කරගත්තා. මට සෑහෙන්න වටිනවා. හොඳේ දැන් බලමු කවිය මොනවද කියලා තියෙන්නේ කියලා. සුදු කොච්චි ඇහුවේ නැද්ද තාම සහෝ? මේකිට ආදරෙයි ලෝකේ දෙන බොහෝ. මේ හඬ අහන්න නැති කන් අනේ මොටද අහෝ? මේ ළඟ වැරදුනා. මේ හඬ ළඟදී නුඹත් පරාදයිනේ කොහෝ? ඔයාට මේකේ වණ තිබ්බයානේ අප්‍රේල් වල අප්පා. කමන්නෑ ඉතින් අගෝස්තු වල හරි එව්වනේ. මේ හඬ ළඟදී උඹත් පරාදයිනේ කොහෝ? හරි තැන්ක යූ දමිත්. ආදරෙයි. අද පළවෙනි කිස් එක ඔයාට. ඒක අමාරක් ගියා. මට උම්ම එකක් දෙන්න අමතක වුණා. මේ වර්ජිනියා කොහොමද? චන්දිමා එව් එක මොකද? ඒක මං අහන්න දුන්නා මට මතක විදිහට. දැන් හොයාගන්න බැරි වෙයි මට මේ වෙලාවේ හැටියට. හැබැයි මං හොයාගත්තොත් අහන්න දෙන්නම්. හරි. ගුඩ් ආෆ්ටර්නූන් නිල් මැනික. හොමගම ආන්ටි දයානි මෙසේජ් එකක් දාලා තියෙනවා. ගුඩ් ආෆ්ටර්නූන් ආන්ටි. ඊළඟට අහගෙන ඉන්නවා කායකේ. අද දුවගේ බර්ත්ඩේ එක අවුරුදු 3යි. කාති තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. මේනක මොරටුවේ. දැන් විශ් කරන්නද? ශනාලි අහගෙන දෙන්නේ චූටි මැනික. අන්නා මුන්න මුන්න මුන්න මුන්න මුන්න කෝචි කෝචි කෝචියා. අවුරුදු 3යි කියන්නේ අනෝ. ස්වීට් ඇතිනේ. මට ෆොටෝ එකක් එවනවද චූටි මැනිකගේ? හරි අපි බර්ත්ඩේ සායක සිං කරමු. සාමාන්‍යයෙන් චූටි පැටවුන්ට බර්ත්ඩේ සායක සිං කරද්දි තමයි විෂ් කරනවා කියලා නේ පොඩක් දැනෙන්නේ. ඒ නිසා ඔන්න ගෙදර කට්ටියත් එකතු වෙන්න. වාහනේ ඉන්න කට්ටිය ඔක්කොම අපි බබාට විෂ් කරමු. වාහනේ පොඩක් පැත්තකින් අයින් කරලා නවත්තන්න පුළුවන් නම් හොඳයි. එතකොට හරියට අවධානය දීලා නේද බබාගේ රියක්ෂන් පුළුවන් නම් රෙකෝඩ් කරලා මට වීඩියෝ එකක් එවන්න. හාද එනම් මම විෂ් කරන්නද? ඔන්න 1 2 3 4. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Shanali. Happy birthday to you. Mwah! Shanali Ananya Subasingha. Chhoti manicator. Subama subapandina kweva. ආදරේ පැටියෝ, ඔයාගේ පවුල කට්ටිය ඔක්කොම, ස්පෙෂලි තාත්තිය ඇතුළු පවුල කට්ටිය ඔක්කොම ඔයාට සුබම සුබ වන්දනයක් ප්‍රාර්ථනා කරනවා. ටික ටික ලොකු වෙලා නේද? ඊට පස්සේ හොඳට ඉගෙනගෙන අම්මිටයි තාත්තිටයි සලකන්න ඕනේ. ලොක්කියෙක් වෙන්න ඕනේ. දැන් ඉඳන්ම විශ් කරනවා එහෙම වෙන්න කියලා.

හිටිය ඉස්සර සඳරේනු කියල එක්කෙනෙක්. පස්සයා නම වෙනස් කරගත්තා. අහගෙන දන්න. මොන විදිහටද නම වෙනස් කරගත්ත දන්නයි කියන්න බලන්න. WhatsApp message එකක් දාන්න බලන්න.

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7:00 මහජන සම්පත රටටම සම්පත.
3: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිනකත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455111
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Hadunwadena Rhino Premier Roofing Sheet Fedwister Sandhal 1396 Amatan
5: This Vasaraka Vishishtatve Abhimahaneya People's Leasing Vishwase Pramukhaya
6: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න Pick Me Truck.
7: සිංහකිරි ඕගස් බොනන්සා, Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
1: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
8: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරයියේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
3: හිතට ඔබව පාලනය කරන්න ඉඩ දෙන්න එපා. ඔබ හිත පාලනය කරගන්න. එතකොට සසර කෙටි කරගන්න පුළුවන්.
9: ඔබේ හිත ඔබ පාලනය කරගත්තේ නැත්නම් ඔබ හිතට අනුව නැටවෙන රූකඩයක්. හිත කියන දේට ඔබ නැටවෙනවා. ඔබව පාලනය කරන්නේ කෙලෙස් සහිත හිත.
3: හිත පිරිසුදු නම් කවදාවත් බාහිර කෙලෙස් වලට ඔබව අපිරිසුදු කරන්න බෑ.
9: පින්වතුනි බුදුරජාන් වහන්සේ වදාලා දෙවියෙක් වේවා බ්‍රහ්මයෙක් වේවා මිනිසෙක් වේවා රජෙකුටවත් සිටුවරේ කාටවත් මේ ලෙඩවීම නවත්තන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ.
3: හෙටට යෙදෙන නිකිණිපුන් පොහොදා උදැසන 7ට පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සිල් දාන්න. ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිනකත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455111.
10: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
3: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට 100 FM අහන්න.
10: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
11: යතෝ පොකට් මනි.
12: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු

0: ඔත්තු කොට්ටාශයක් නෙවේ.
1: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සේ කල්ල ගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
0: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
1: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
0: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0815 55 60 47 අපිට වට්ස්ඇප් කරන්න.
0: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
2: මුවටයි දශම හතරෙන් මේක මුවට සියතා FM
3: දානා සානු බානෝ දෝ ඉස්තෝරිය මගේ ඉස්තෝරිය බාබා ඒ මනකට මැස්සම කොඹි පිටිස්සමයි මගේ හරි ගියවස්සානේ කලකට ඉස්සලා දෙවන්න රිස්වල මල්ද බැස්ස මේ අස්සානේ කුණුගොඩේ මැස්සම දේරුම් ගත්තේ පස්සේ මගේත් මම පණ පිටින් සඳ මාලි සිදියන සන්තති සැලරිනි වන්දකි අනේ අනිච්චන්.

හතරයි විනාඩි 10යි වෙලාව අපි අන්තිම පැයට ඇවිල්ලා තියෙන්නේ. දැන් අද නෙමෙයි අද 26නේ, හෙට තමයි අවසන් මහා රන්දෝලි පෙරහැර පැවැත්වෙන්නේ. හවස 6:43ට තමයි හෙට දවසේ පෙරහැර පිටත් වෙන්න නියමිත වෙලා තියෙන්නේ. ඒ නිසාම විශේෂයෙන්ම හෙට දවස වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් තියෙනවා. මම බැලුවේ ඒක අද කියනවාද හෙට කියනවාද කියලා. හෙට කියන්නන්නේ, හෙට දවසනේ හරියටම අවසන් මහා රන්දෝලි පෙරහැර තියෙන්නේ. හැබැයි සිව්වෙනි රන්දෝලි පෙරහැර අද දවසේ පැවැත්වෙනවා. අද හවස 6:44ට පෙරහැර පිටත් වෙලා ශ්‍රී දළදා වීදිය, යටිනුවර වීදිය, හරස් වීදිය, ඊඑල් සේනානායක වීදිය ගමන් කරලා කන්ද වීදිය ඔස්සේ පැමිණිලා ඩීඑස් සේනානායක වීදියේ ගමන් කර රජ වීදිය ඔස්සේ ඉහළට විත් සිව්වෙනි රන්දෝලි පෙරහැර ගෙවදීමට නියමිතයි. අද හවස 6:44ට තමයි පෙරහැර පිටත් වෙන්නේ. ඉතින් අද දවසේ ගොඩාක් කට්ටි එනවා පෙරහැර නරඹන්න. ඒ ඔබට තමයි මේ මතක් කිරීම. අද වගේම හෙට දවසේ, දැන් හෙට ඉන්නේ අවසන් මහා රන්දෝලි පෙරහැර තියලා නිමාවට පත් වෙන්නේ. 18 වෙනිදා ඉඳන් 28 වෙනිදා වෙනකන් මේ දවස් ටිකේම මේ ඇසළ පෙරහැර මංගල්‍ය පැවැත්වුණා. ඉතින් මේ අන්තිම දවස් දෙකේ ගොඩාක් සෙනගෙනවා මම දන්නවා මහනුවර නගරයට. ඉතින් විශේෂයෙන් මතක් කරනවා සමහරවිට මේ වෙනකොට ඔබ පිටත් වෙලා වෙන්න පුළුවන්, යන්න හිතාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. අද රාත්‍රියේ හරි හෙට උදේ හරි යනකොට පුළුවන් තරම් අත්‍යවශ්‍ය දේවල් විතරක් අරගෙන යන්න. ඊට අමතරව මතක් කරනවා ප්ලාස්ටික් භාවිතය අවම කරන්න. ප්ලාස්ටික් පොලිතින් හරි මොනා හරි තමන් ගෙනියන දේවල් අපෝ ගේන්න අමතක කරන්න එපා. දැන් අපි කිමු ගේන්න බැරි දේවල් කියලා. දැන් අපි මොනා හරි වතුර බෝතලයක් හරි බීලි ඉවර වෙලා ඒක ඔබට ගෙනියන්න අපෝ ගෙදර අරන් එන්න විදිහක් නැත්තම් ඔබ ඒක බැහැර කරනවා නම් අදාළ තැන්වලට බැහැර කරන්න අමතක කරන්න එපා. මොකද ඔය බෝතල් එහෙම තැන් තැන්වල දාලා ආවහම ඒ පරිසරය අපවිත්‍ර වෙනවා. ඉතින් පුළුවන් විදිහට දායකත්වය දක්වන්න මහනුවර, ඒ පූජා භූමිය, ඒ නගරය පිරිසිදුවට තියන්න ඔබේ දායකත්වය අත්‍යවශ්‍යයි. මොකද ලොකු සෙනගක් වෙන නිසා විශේෂයෙන්ම මතක් කරනවා මේ වෙනුවෙන් ව්‍යාපෘතියකුත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒකට සහය දක්වන්න කියලා තමයි මතක් කරන්න තියෙන්නේ ඔබට. මධ්‍යම පළාත් සභාවේ පරිසර අමාත්‍යාංශ, පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළු පෞද්ගලික විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන සම්බන්ධ වෙලා තමයි මේ ඇසළ පෙරහැරට සමගාමීව පෙරහැර නරඹන්න එන බැතිමතුන් විසින් රැගෙන එන ප්ලාස්ටික් බෝතල් එකතු කිරීමේ වැඩසටහනක්, ඒ වගේම ප්ලාස්ටික් භාවිතා කිරීම තුළින් පරිසරයට වෙන හානිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නේ. ඉතින් දැනුම්වත් වෙලා අනිවාර්යෙන් ඒවා ජීවිතයට එකතු කරගන්න. මේ කණින් අහලා මේ කණින් පිට කරන්න නෙවෙයි, අනිවාර්යයෙන්ම මේ තමන්ගේ පැත්තෙන් වෙන්න ඕනේ දේ ඉෂ්ට කරන්න. මේක පුංචි ඉල්ලීමක් කියලා හිතන්න. ඒ වගේම අපි අපේ පරිසරය රැක ගන්න ඕනේ. විශේෂයෙන්ම මේ පෙරහැර ගමන් කරන මේ මාර්ගය අනිවාර්යයෙන්ම පිරිසිදුවට තියෙන්න ඕනේ. මොකද උතුම් දළදා පෙරහැර ගමන් ගන්නේ ওই මාර්ගයනේ නේද? ඒ පිරිසිදු පරිසරේ තියෙන්න ඕනේ. ඒක තමයි අපේ සිරිත. ඒ නිසා ඒ ගැන ටිකක් අවධානය යොමු කරන්න කියලා පෙරහැර නරඹන්න හිතාගෙන ඉන්නවනම් බලන්න එන්න හිතාගෙන ඉන්නවනම් ඔබට ආදරෙන් මතක් කරනවා ඒ සම්බන්ධයෙන්. විශේෂයෙන්ම මේ ප්ලාස්ටික් ප්‍රතිශක්‍රීයකරණය සඳහා හැම දවසකම මේ ව්‍යාපෘතිය හරහා මේ වැඩකටයුතු සිද්ධ වෙනවා. ඉතින් මේකට අපිත් දායකත්වය ලබා දීලා තියෙනවා සියත ටීවී සහ සියත FM. ඔබට විශේෂයෙන් මේ වැඩේදී ඔබේ සහයෝගය ලබා දෙන්න කියලා ඔන්න ආදරෙන් මතක් කරනවා. හරි, දැන් මං හැරෙනවා WhatsApp messages එක කට්ටිය කවුද කියලා බලන්න. මාත් එක්ක චුට්ටක් මේ අමනාපෙන්ද මන්දා පුසලා වේජි අනුර. මේ දවස් ටිකේ මට ඔයාට සින්දුවක් දෙන්න බැරි වුණානේ. එහෙම අවුල් ගන්න එපා. ඉතින් සමහර දවස්වලට එන messages තොගෙත් එක්ක message එක ඕපන් කරලා මම hi කියලා දාලා මට සින්දුවක් දෙන්න බැරි වෙනවා. ඒ වගේ වෙලාවට මට පොඩි chance එකක් දෙන්න හොඳේ, පොඩි සමාවක් දෙන්න. හාද,
අද ඔන්න ආදරෙන් එකතු කරගන්නවා ඊළඟට ශිලා වෙනම් මෙසේජ් එකක් දාලා තේනවා. පොඩයින කවුද කියලා බලන්න. චූඩි මේනිකේ ඔයා නේද? නමේ වල නෑනේ. ඉතින් මට පොඩ්ඩක් මතකයිත් වගේ නම එවුනාට කියන්න බයයි වැරදියට කියයි කියලා. දැන් මේ වෙනකොට මේ තාත්ති ඇවිල්ලා නිසා කෝවිල් යන ගමන් කියලා තියෙනවා. අනේ ෂනු ගර්ල් කොහොමද? නිවාඩුනේ මේ ටිකේ. ඔයාගේ ගෙදර කටි ඔක්කොම එකතු කරගන්නවා. මට එක පාට මතක් වුණා මේ බාතේ සන්තුෂ්කේ ලස්සන සින්දුවක් තියෙනවා, ඒක කාලෙකින් ප්ලේ කළේ නෑ කියලා. මේ සින්දුවේ කියන්නේ මේ ආදරය ගැන දෙන්නෙක්ට දැනෙන විදිහ. එක්කෙනෙක් කියනවා ආදරේ විඳින කෙනෙක් ආදරේ තියෙන පොසිටිව් පැත්ත, බූට් එක කාපු එක්කෙනා ආදරේ තියෙන නෙගටිව් පැත්ත කියන්නේ. අහන්නකෝ, ඒ අතරේ අනුර කියලා වල තියෙනවා එයා තරහයි කියලා අනිද්දා වෙනකන්. එහෙනම් අපි ආයෙමත් මණ්ඩේ යාළුවෙමු හොඳේ.

0: හද ගැස්මට සියත. ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: සුදුසු වෙලාවට ඒක ඉලෙක්ෂන් කමිෂන් එක ප්‍රකාශයට පත් කරා.
2: තේදී කරන්නට හැකියාවකුත් නැහැ, ඌමනාවකුත් නැහැ, උනන්දුවකුත් නැහැ.
3: වචන වැඩක් නැහැ. ආණ්ඩුවේ ජනමතයක් තියෙනවා නම් ඒක ඔප්පු කරලා පෙන්නන්න.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
4: අපේ කවුරුත් බය නැහැ CID එකට. මොනවාද බය වෙන්නේ?
5: මිනිහා විසඳන්නේ නූලා බඩෙන් අල්ලනවා වගේ තමයි.
6: දැන් ලංකාවේ ඩිසිප්ලින් දිනනවා.
7: විපක්ෂයට තීරණ කරන්න බෑ. ඒක තීරණ කරන්නේ උසාවිය.
8: ජනතා පරමාධිපත්‍ය උදුරා ගැනීම සඳහා වන බලවියප්පෘතියක මේ ආණ්ඩුව ඉන්නේ.
0: සෑම දිනකම උදෑසන 6යි 10, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
9: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය ඩේවිඩ් පීරිස් e-mobility වෙතින් 0114700550.
10: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.

0: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්නගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
1: 1500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න.
2: advance එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
1: advance ticket ටික pay.
3: අති විශ්වාසනීය ගමනකට Chetak electric scooter. kilowatt පැය 3.5ක lithium ion battery. kilowatt 3.1ක motor එක. ලීටර 35ක storage පහසුකම. david piris e-mobility වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
4: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
5: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
6: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක් නම් ඉස්තරම්.
7: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්වර්ණසිරි වෙතින් මෙගාවට්ටම් ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි, නෙස්ටමෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි, මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි, ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි. කගෙල්ස් ෆුඩ් සිටි
8: සර්, නේද LB රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් LB එකට ගියේ.
9: ඒත් ලොකු කරලා නේද?
8: නැතුව සර්, LB රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
9: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
10: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 0117888666.
11: Amme, man thamai me sare wediyen lakunu ganne.
12: හරි අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
13: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයිකමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
14: සියත පොකට් මනි අනුග්‍රහය.
15: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
16: සියත ටෙලි දෙපය, අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
17: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ, එයාගේ තාත්තා නම විල්.
18: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ 7න් එකක් වුණු පුදුම රජෙක්.
19: කාජිරිය ගොබ්බයා.
20: එයි, හටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
21: නිලබල කරේති ඔලමුල පුරේ.
22: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට
23: සියත ටීවී තුලින්.
24: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට
25: එනවද?
26: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
27: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
26: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.

රුමේනියාව අනුව කියල තියෙනවා. ඔය කලින් සිින්දුව අහගෙනින්දලා නොබැන වනිත්ති බලන්න තියෙන ලස්සන එකත් තාලෙට ඇත්ත තමයිනේ. හිමීට තමයි රිද්දන්න.

චුපා බාදල් මේ වලාකුල් අතර බලන්න හඳ තියෙනවාද කියලා. ශර්මකේ මෙරි ඉන්ෂානා, මගේ පෙම්වතිය මගේ පණ ලැජ්ජාවෙන් ඉන්නේ. අහසේ හඳ තිබ්බ කියලා මොකට ලැජ්ජවනවද නේදානේ. ලස්සන සින්දුවක් මොනා වුණත්

ये समा हा ये समा कुछ और है कियाने මේ පරිසරය අපිට වෙන දෙයක් කියනවා වගේ එකක්. මේක හරිම ශෘංගාරාත්මක ගීතයක්. එනිසා මම වචනෙන් වචනට තේරුම කියන්නේ. හරිද? කොල්ලා කියනවා හඳට එන්නත් එපා කියලා. දැන් ළමයා ලැජ්ජ වෙයි කියලා.

ඉන්දියාව තියෙනවනේ විවාහක කාන්තාවෝ දවසම බඩගින්න ඉඳලා හඳ දිහා බලන පොඩි චාරිත්‍රයක්. අන්නේ චාරිත්‍රයේ වෙලාවකට තමයි මේ සින්දුව ඒ ෆිල්ම් එකේ තියෙන්නේ. බලපෑයට විෂුවල් එක්කම මතක් වෙනවා ඇති. හරි, අපි චූටි බ්‍රේක් එක ගන්නවා. ඊට පස්සේ ආයේ සින්දු ටිකක් අහමු. වෙලාව හවස 4:05.

0: මොකෝ මේ තරහින්?
1: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ.
2: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
3: රත්තරන් නැදෙන ඉස්තරම් තනක් අදිසියට පරිස්සමට රත්තරන් තනක් CDB රන්නය එක
4: Light, Water, Phone
3: බිලට සහනය මෙන්න
5: CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න අද මම තන්න 011 7388 388 CDB රන්නය රත්තරන්නය දෙන ඉස්තරම්ම තැන
6: 1500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
7: අවන් සෙකන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
8: නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක් 0.7133 අංකය අමතා අයදුම් කරන්න BIBMA 2026 by NIBM where innovation earns recognition
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino Roofing within Hadunwadena Rhino Premier Roofing Sheet Fedwister Sandha 1396 Amathana
10: Itiriya Wedi Karana Gamana Pahasu Karana Bajaj Vigo Electric 3 Rotor Athaya Tanmasika Warike Rupiyal 26600 Sita David Pierce E-Mobility
11: Limited Aiyya Mata Apple Malak Denna
12: Onna Api Denawa Me Nangita Apple Malak Aa Tawa Sudu Aralia Malakui Daffodil Malakui Sapattu Malakui Sepalika Malakui Camellia Malakui Tawa Madu Malakui Dehi Malakui
11: Aiyya Mata Mal Goda දීලා
12: ඔව්වා මොනවද නංගී අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා පිස්සුනේ
11: හච් 15 පිස්සුවක්ම තමයි
13: සිංගකිරි ඕගස්ට් බොනන්සා Samsung Hisense Panasonic Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක් පවත් තම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවයින පුරා සිංගකිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
14: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණු මධ්‍යම යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි. සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences. දැන්ම අමතන්න Prime Group 1322
15: The Bank Sangrava ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් Commercial Bankව ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තිබූ ඔබ සැමට ස්තුතියි.
16: NIBM හඳුන්වා දෙන Best Innovative Business Model Awards 2026.
17: ඔබ නව ව්‍යාපාරයක සුළු හෝ මධ්‍ය පරිමාණ මහා පරිමාණ හෝ පුද්ගලික ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් ඔබේ business model එක ලොවට ඉදිරිපත් කර එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්.
18: www.bipma.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0.7133 අංකය අමතා අදම ආයතන කරන්න BIBMA 2026 by NIBM where innovation earns recognition

ලලිත් ප්‍රියංකර, ඔය ආස සින්දුවක් නේ? මේ හිත තනියෙන් මේකට ආස නැද්ද? ගංගා අද්දරට මං දන්නවා ගොඩක් අය ආසයි කියලා. වෙනමම ලෝකෙකට යනවා මේවා අහලා පිස්ස හදනවා කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා ප්‍රසාද්. නිවි සැනසිල්ල අහන්න ඕනේ නේ මේවා?

0: අද ගැස්මට සියත
1: හිතට ඔබව පාලනය කරන්න ඉඩ දෙන්න එපා. ඔබ හිත පාලනය කරගන්න. එතකොට සසර කෙටි කරගන්න පුළුවන්.
2: ඔබේ හිත ඔබ පාලනය කරගත්තේ නැත්නම් ඔබ හිතට අනුව නැටවෙන රූකඩයක්. හිත කියන දේට ඔබ නැටවෙනවා. ඔබව පාලනය කරන්න කෙලෙස් සහිත හිත.

0: 980ට CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: Ofit Premium Inverter Air Conditioner රුපියල් 179,999 සිට. Smart Wi-Fi Fast Cooling සමග 12,000, 18,000, 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න. අමතන්න 0.76256

0: ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
3: අනුවටයි 0.2 අනුවටයි 0.4.

පහට විනාඩි 3යි. මේ සින්දුව දීලා මම යනවා. ගාලේ මදු ඊළඟට නිසලි ගොඩක් අට ඉන්නවා තව.

රංගන ඉඳන් අහගෙන හිටියා. සම්පත් ඔයත් මෙසේජ් එකක් දාලා තිබ්බා. නිලු නුගේගොඩ නිලු වගේම මිනුවන්ගොඩ නිලු තහගෙන ඉන්නවා කියලා මෙසේජ් එකක් තිබ්බා.

0: यह था टॉप स्टोरी
1: දුම්රිය සේවකයන්ට නව චක්‍රලේඛනයක්. රාජකාරී වේලාවන්තුල සමාජ මාධ්‍ය භාවිතය සහ දුම්රිය මෙහෙම් කටයුතුවල සංවේදී තොරතුරු සමාජගත වීම වැළැක්වීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තු විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තු පැවසුවේ ඇතැම් නිලධාරීන් සහ සේවකයන් රාජකාරී වේලාවන්තුල සහ රාජකාරියට සම්බන්ධ අවස්ථාවන්හිදී සමාජ මාධ්‍ය හරහා සංවේදී තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය වී ඇති බවයි. මේ හේතුවෙන් දුම්රිය සේවයේ විනිශ්චය විශ්වසනීයත්වය මගේ ආරක්ෂාව සහ ආයතනික විනය බරපතල ලෙස අවධානමකට පත් වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. තවත් දේශීය පුවතක්. වසරේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 94,292ක් බවට පත්ව තිබෙනවා. ඩෙංගු රෝගයේ හේතුවෙන් සිදු සමස්ත මරණ සංඛ්‍යාව 72ක්. සියත ප්‍රධාන පුවත් සවස 6:30ට බලාපොරොත්තු වන්න.
0: Top story.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: සෑම මොහොතක්ම රසවත් කරයි.
4: යුත් එකේ වට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.

0: හවස 5 විනාඩි 7යි වෙලාව.
1: කොහොම කළා?
0: අශ්‍යත් නෑ මකලොත් නෑ. අද ඉතින් බර්ත්ඩේ එක සමරනවා වෙන්නේ නැති නේද? කරන්න දෙයක් නෑ ඉතින් ඒගොල්ලන්ට නිදහස දෙන්න ඕනේ. පොඩ්ඩක් තන් ලෙඩ වෙනවා, පොඩ්ඩක් තන් නිවාඩු ගන්නවා. අනේ මන්න මේ මිනිස්සු ඇයි මේ වැඩට ගත්තේ කියලා. බොස්ගෙන් තමයි අහන්න ඕනේ. මකලොත් නෑ, ජාලිත් නෑ. මන්නම් කියන්නේ පේමන්ට් එක කපලා දාන්න ඕනේ. කමනේ කවන්නේ මොන වුණත් මිනිස්සෙන්න කියලා හිත හදා ගන්නයි තියෙන්නේ. කමක් නෑ, මං ඉන්නවා මේ පැත්තේ. අද ඉතින් සුපුරුදු පරිදි කතා බහ නැහැ. මං කතා කරන ඒවා ටික තමයි අහන් ඉන්න තියෙන්නේ. හැබැයි ඉතින් අද ඔයාටත් මැසේජ් එකක් දාන්න පුළුවන් මේ පැත්තට. හැමදාම හම්බ වෙන අවස්ථාවක් නෙවෙයි මේක. 0711902794 අපේ WhatsApp නම්බර් එක. ඒකට මැසේජ් එකක් දාන්න, විස්තර කොහොමද කියලා කතා කරමු. ඉතින් අද මම ඔයත් එක්ක ගත කරන දවසක් කියලා හිතා ගන්න. එච්චරයි. මම සැන්ඩි. මං ඉන්නවා 06:00 මාර වෙනකම්.

0: සහ ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: හීට් ස්ට්‍රෝක් කියන්නේ තාප කම්පන තත්ත්වය. මේ තාප කම්පන තත්ත්වය කියලා කියන්නේ අපි වතුර නොබී දීර්ඝ කාලීනව ක්‍රීඩා කරනවා, පාරේ වැඩ කරනවා, කුඹුරවල වැඩ කරනවා. එතනදී අපේ හෘද වස්තුවට සහ මොළයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතනදී තමයි අපි සමහරකට සී නැති වෙන්න පුළුවන්, කලන්ත ගතිය ඇති වෙන්න පුළුවන්, ඒකම ෆිට් එකක් වලිප්පුවක් ඇති වෙන්න පුළුවන්, සමහරවල් මරණය පවා සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට සුළු දෙයකින් ඇත්තටම ස්වභාවික දියර ආර වතුර ටිකක් වැඩිපුර පාවිච්චි කරලා මේ කාලෙදි, අද රස්සේ තියෙන කාලෙදි අපි ක්‍රියාකාරකම් කළොත් මේක අවම කරගන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්න ඕනි.
3: මොකක් හරි නෙවෙයි, ත්‍රීවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
4: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. ත්‍රිරෝද රථ මහගෙදර වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
5: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
6: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්
8: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
9: අවන් සෙකන්ඩ් ෆෝන්
10: වැඩි විස්තර සඳහා අවතන්න 076-56-76-77.
11: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
12: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV ධනරිතහනේ රුපියල් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධනරිතහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
13: The Bank සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් Commercial Bank of Sri Lanka අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
14: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදී විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
15: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
16: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
17: ශිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්වර්සිති වෙතින් මෙගාවට්ටම් ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි. Nestle Malt Pouch ඉතිරි රුපියල් 240යි. Magic Nougat සහිත Butter Scotch ඉතිරි රුපියල් 580යි. Eva Cotton Field Wings රුපියල් 155යි. Cargill's Food City.
16: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amatanna Bindu Aikai Kai Hatai, Atasi Asuatai, Hayasi Hata Haya.
18: Onama Deyak, Podda Vedi Unat Prasnayak. Tembalande, Batu Muttu Vela Gana Poddak Vedi. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි, කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
19: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: ගන්නවා ලයිසන් එක.
6: දැන් හරිනේ අමාරු.
19: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
18: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
19: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
18: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනන්ස් වැඩන ඉතින් නේද?
8: Theater, Delhi Depair.
9: අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
20: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩගෙන වැඩකාරී කියලා. කොහොමද මේ වගේ අලුත් දෙන්නවද?
21: මොකද මේ වගේ කියන්නේ?
9: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
21: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
22: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
23: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
24: සියත දෙවයින පුරා

හවස 5:26 වෙලාව මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. කවුරු හරි ඔබට දුන්නු පොරොන්දු රැකලා තියනවද? මම ඔයාව ආදරෙන් බලා ගන්නවා. මම මැරෙනකන් මගේ හුස්ම ඔයා. එහෙන් පොරොන්දු දෙනවනේ නේද? නැත්තම් ඔයාට අසනීප වුණාම කවදාවත් මම ඔයා ළඟින් හෙල්ලෙන්නේ නැහැ. නැත්තම් ඔයාගේ ජීවිතේ හැම දුෂ්කර වෙලාවකදීම මං ඔයත් එක්ක ඉන්නවා. හැම සතුටු වෙලාවකදීම මං ඔයත් එක්ක ඉන්නවා කියලා කවුරු හරි පොරොන්දු දීලා තියෙනවද? අපෝ කල්පනා කරලා බලන්න මේ පොරොන්දු ඉෂ්ට කරලා දීලා තියෙනවද කියලා. හැමෝටම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි පොරොන්දුවක් ඉෂ්ට කරන එක. හැබැයි ඔයා දන්නවද මාළඹේ පුංචිකාර නිවස පොරොන්දු ඉෂ්ට කරන ආයතනයක්. ඒගොල්ලෝ කියනවා අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. අන්න පොරොන්දුව ඔබ මාළඹේ පුංචිකාර නිවසට ගියොත් ඒ පොරොන්දු ඉෂ්ට කරලා තියෙන විදිය ඔය ඇස් දෙකෙන්ම බලා ගන්න පුළුවන්. වාහන 400ක් විතර ඒගොල්ලන්ගේ අංගනේ තියෙනවා. දැන් මේ වෙද්දි EV තියෙනවා, පෙට්‍රල් වාහන තියෙනවා, ඩීසල් වාහන තියෙනවා. ඔය ඕන එකක් ඔබට ගන්න පුළුවන් වගේම රෙජිස්ටර් කරපු සහ නොකරපු වාහනත් ඔබට ගන්න පුළුවන්කම තියෙනවා. ඔයාට ඕනේ රෙජිස්ටර් කරපු වාහනයක් ගන්න නම් යන්න මාළඹේ පුංචි කාර් නිවසට. ඒගොල්ලන්ට කියන්න මට වාහනයක් ගන්න ඕනේ, රෙජිස්ටර් කරපු එකක් තමයි මම මේ වෙලාවේ මගේ තියෙන අතේ තියෙන ගානත් එක මම හොයන්නේ කියලා ඒගොල්ලන්ට විස්තරේ කියන්න. ඒගොල්ලෝ කියනවා හරි මෙන්න මේ පැත්තේ තමයි තියෙන්නේ රෙජිස්ටර් කරපු වාහන ටික. මිස් සර් බලන්න පොඩක් ඇවිදලා කියලා බලන්න කියලා කියනවා. බලුවට පස්සේ වාට හිතට යන වාහනය මේක නම් ෂෝක් කියලා හිතට ගියාට පස්සේ හිතට ඇල්ලුවාට පස්සේ කියන්න මට මේක මේ විදිහට ගෙදර අරන් යන්න බෑ. මට මේක මනාලියක් කරලා දෙන්න ඕනේ. එහෙම එකක් නෙමෙයි කියන්නේ. හරිද? මට මේක මේ විදිහට ගෙදර අරන් යන්න බෑ. මට මේක චෙක් කරන්න ඕනේ. ඒගොල්ලෝ ඇත්තටම ওই රෙජිස්ටර් කරපු වාහන මුලින්ම මාළඹේ පුංචි කාර් නිවසට දානකොට මූලික තත්ත්ව පරීක්ෂාවක් කරලා දාන්නේ. හැබැයි පූර්ණ තත්ත්ව පරීක්ෂාවක් කරනවා කස්ටමර් කෙනෙක් ආවට පස්සේ. දැන් ඔයා ගිහිල්ලා වාහනේ තෝරගෙන වාහනේ ගන්න හදනකොට කියන්න මට මේක පරීක්ෂා කරන්න ඕනි කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ ඒගොල්ලන් ගාව තියෙන ඔටෝඩොක් වාහන තත් පරීක්ෂණ ඒකක හොයිස්ටර්ස් වලින් වාහනේ උස්සන අර පැත්ත බලනවා, මේ පැත්ත බලනවා, යට බලනවා, උඩ බලනවා, දොරවල් ඇරලා බලනවා, එන්ජිම ගලවලා නෑ එහෙමනම් බලන්න නැතුව ඇති. මම කියන්නේ ඒගොල්ලන්ගේ සිස්ටම් එකක් තියෙනවානේ. ඒ සිස්ටම් එකට ඒගොල්ලෝ බලනවා. බලලා මේක හොඳයි මිස් කියලා කියනවා. ඊට පස්සේ කිව්වට පස්සේ අපිට තියෙන්නේ වාහනේ හිමිකරුවත් එක්ක ගාන කතා කරගන්න. මං කිව්වා වගේම අර මුලින්ම ඒගොල්ලෝ දුන්නු පොරොන්දු ඉෂ්ට කරන ආයතනයක්. ඒ නිසා වගකීමෙන් විශ්වාසෙන් අපි කියනවා අපි කියනවට යන්න එපා. ඒ කියන්නේ කියනවට ගන්න එපා. ගිහින් බලලා ගන්න. මොකද ඔයා මාළඹේ පුංචි කාර් නිවසට අඩිය තිබ්බ ගමම්ම හොඳයිනේ කියලා වාහනේ අරගෙන තමයි ආපහු එන්නේ. අනිත් දේ තමයි ගාන කතා කරගන්න වැඩේ ගැන අපි නිතරම කතා කරනවා. මොකද මාළඹේ පුංචි කාර් නිවස ඔය ගාන කතා කරගන්න වැඩේට ඉන්වෝල් වෙන්නේ නැහැ. අනේ අනේ අනේ ඕගොල්ලෝ කතා කරගන්න අපිට ලැජ්ජයි කියලා පැත්තකට වෙලා ඉන්නවා. හරිද? කොයි වෙලාවකවත් ගාන කතා කරගන්නේ නැහැ. ඒක කස්ටමර් සහ වාහනේ හිමිකරුවා එක්ක තමයි ඒ ගනුදෙනුව තියෙන්නේ. ඉතින් ගාන කතා කරගෙන වාට වාහනේ අරගෙන එන්න තියෙන. ඉතින් තව පහසුකම් ගොඩක් තියෙනවා. අපි ඉස්සරහට කතා කරමු. සහ ඔබ මේ වෙනකොටත් දන්නවා ඉතින් මාළඹේ පුංචි කාර් නිවස කියන්නේ මොකද්ද, මාළඹේ පුංචි කාර් නිවසෙන් වෙන්නේ මොකක්ද කියන එක. ඒ නිසා මම ඇඩ්‍රස් එක කියන්නම් මාළඹේ පුංචි කාර් නිවසෙ. මොකද හිතුණු ගමන් පොඩ්ඩක් ගිහින් බලන්න. මාළඹේනේ තියෙන්නේ පොඩ්ඩක් ඔය පිට අනිත් එක තමයි ඔය හතර දිබ්බාගේ. ලංකාවේ හතර දිබ්බාගෙන් එනවා මාළඹේ පුංචි කාර් නිවසට වාහන ගන්න. එතකොට ඒ විශ්වාසය තවත් වැඩි. රයිට්. ඉක්මන මතක් කරන්නම් ඇඩ්‍රස් එක. පුංචිකාර නිවස වාහන උද්‍යානය, පුංචිකාර හන්දිය, පුංචිකාර පාර, මාළඹේ. අනිත් එක තමයි ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකක් තියෙනවා. ඒගොල්ලෝ කියන එකටත් පොඩ්ඩ විසිට් කරලා බලන්න කියන්න කියලා. අපි ඔයගොල්ලන්ට මතක් කරන්නම් ළඟ තියෙන නම් ෆෝන් එක ටයිප් කරගන්න නැත්නම් ලියාගන්න. www.punchikara.com තමයි සයිට් එකේ නම. ගිහින් පොඩ්ඩක් බලන්න. ඕකේ. අපි සින්දුව ගහන්න කලින් ඉක්මනටම මට මෙසේජ් කරපු කට්ටියක් ගැන මතක් කරන්න ඕනි. සාමාන්‍යයෙන් මම ටිකක් කියනවා අඩු වෙන නේ. අපි ප්‍රෝග්‍රෑම් එකේ ස්ටයිල් එක එකනේ මිනේ. හැබැයි මාව දන්න මට ආදරය කරන මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ නිහඬව තමයි මට ආදරය කරන්නේ. මට මෙසේජ් කරන්න හැබැයි ඒ හදවත ඇතුලේ ඒ ආදරේ පුපුරු ගගහ තියෙනවා. මේ වගේ දවසක් ආවට පස්සේ ඒගොල්ලෝ ගිනි පුපුරු මුදා හරිනවා. ඔන්න මෙසේජ් එකක් එවලා දෙනවා. අයේෂා හයි, මට ආව මතකයි කෙල්ලේ. ආවට ෆොටෝ එකක් එවලා දෙනවා නේද? ආ දන්නවද ඔය ටී-ෂර්ට් එකම තමයි අද මම ඇඳන් ඇවිල්ලා තියන්නේ. මාරයිනේ දෛවයේ සරද මද්ද කොහෙද කෙල්ලේ. අයේෂා ආ මේ සින්දු අහන්න. වාට තමයි මේ සින්දු සහ අපේ ලලිත් නේද? ලලිත් නෙමෙයි මොකද්ද? ඔගේ ඩඩාගේ නම් මොකද්ද? අනේ මට මතක නැහැනේ.
කමන්න කොහොමරි මම පස්සේ කියන්න. ආ හරි ලලිත් ප්‍රියංකර මම හරි. එයාවත් එකතු කරගන්න ඕ මේ සින්දුවට. කාලෙකට පස්සේ අපි අපේ ලිස්නර්ස්ලත් එක්ක ආදරෙන් කතා කරන දවසක්. ඉතින් ඔයාටත් පුළුවන් මෙසේජ් එකක් එවන්න 0811 98 12 98 4.

0: එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම
1: මොකෝ නතරයි
2: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ ආගියතක් නැහැ
3: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න

0: ත්‍රිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: මාත්‍යාද කේක් කන්නවත් ආවේ නෑනේ.
2: මට උන වගේ සේන.
1: ලින් පස් පංගුව බමු.
2: සෑහෙන වෙලාවක් යයිනේ.
1: මොන ගත්ත තැඹුව සුටුස් ගාලා බිව්වා. මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ.
0: නැගිට ගන්න නම් ලින් පස් පංගුව විතරමයි. වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණු මධ්‍යම යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences. දැන්ම අමතන්න Prime Group. 13/22
3: IBM හඳුන්වා දෙන Best Innovative Business Model Awards 2026. ඔබ නව ව්‍යාපාරයක සුළු හෝ මධ්‍ය පරිමාණ මහා පරිමාණ හෝ පුද්ගලික ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් ඔබේ business model එක ලොවට ඉදිරිපත් කර එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. www.bipma.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0170133010 අංකය අමතා අදම අයදුම් කරන්න. Bipma 2026 by NIBM. Where innovation earns recognition. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13/19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13/96 අමතන්න.
5: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
6: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
7: ඉලක්කම් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැහැ. බොරුනම් ගෙම්බෙක් ගන්න. මොකද යාළුවා තාසේ 2 ලැබෙනවා නะ. ඩබල් 2. ඩබල් ඩිලයිට්. ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නේ ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුණත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒමගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි 얘දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
8: සින්දු සියොත අනුග්‍රහය.
9: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිනාරේ චම්තරේ.
0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න.
5: ස්වර්ණ මහල් මේකමෝ ශාඛාව මගින් අගස්තු මාස 28-29 තිය යන දිනයන්ෙදී ඔබේ පැරණි හා පළතුරු රණ්ණාපරණ වෙළඳපොළේ පවතින ඉහළම මිලට හුවමාරු කර ගැනීමේ මහඟු අවස්ථාවක්. ස්වර්ණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
10: ලැබිය වුණත් රෙජිස්ටර් ඩුනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114
11: යුරෝපා පුනරුද සමයේ බිහි වූ විලියම් ෂේක්ස්පියර් මොන රටේ ගත් කතුවරයෙක්ද? 1. ඉතාලියේ. 2. එංගලන්තේ.
5: ඉස්කෝල 6 වසර ඉගෙන ගන්න තුන්කමඩි නැත්න අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9.9 වසරයි 0714-151-151 අපිට WhatsApp කරන්න.
12: යත පොකට් මනි.
5: හෙට උදේ 5 කාලට සිය තහන්න.
13: මේ සියත FM MMMMM real සින්දු නිතර ඇහෙන එන්න එන්න එන්න.
14: 98.2 98.4 දිවයින පුරා

දවසේ 5 විනාඩි 45 වෙලාව. රයිට් අපි ගන්න ෆෝන් එක. ෆෝන් එකෙන් YouTube එකට යන්න. YouTube එකේ සර්ච් කරන්න Mastermind Roshan කියන YouTube channel එක. සර්ච් කරාට පස්සේ ඔයාලට හම්බ වෙනවා වීඩියෝස් ගණනාවක් හම්බ වෙනවා. ඇත්තට මේ වීඩියෝස් වල තියෙන්නේ අපි කොහොමද ව්‍යාපාරයක් පටන් ගන්නෙ, අපි කොහොමද මූල කළමනාකරණය හරියටම කරගන්නේ. ඒ වගේ අපේ ජීවිතයට, අපේ අනාගතයට ඉතාමත් වැදගත් වෙන දේවල් තමයි ඔබට YouTube channel එකට ගියොත් බලා ගන්න පුළුවන් වෙන්නේ. බලනවා විතරක් නෙමෙයි, පොඩ්ඩක් subscribe කරන්න නේද? පොඩ්ඩක් දන්නවනේ අපි දෙයක් ඉගෙන ගන්නවා නම්, අපි දෙයක් බලනවා නම්, මොකක් හරි අපිට free හම්බ වෙනවා නම් අපි ඒකට කලගුණ සලකන්න ඕනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම බලන පාරකෙදී subscribe කරලම බලන්න. දැන් Mastermind Roshan YouTube channel එකට ඔයාලට ගියාට පස්සේ මූල සාක්ෂරතාවය කියන එක තමයි අපිට ඉතින් ලොකුවටම අඩු නේද? සැලරි එක ගන්නවා දවස් 10ක් විතරද කෝ මේ සැලරි එක නේද? එහෙනම් මොකද උනේ කියලා එහෙම තැනට එනවා. හැබැයි අපි ගන්න සැලරි එක, අපි කරන බිස්නස් එකෙන් හම් වෙන ආදායම, ඒක කොහොමද මැනේජ් කරගන්නේ, අපි කොහොමද ඉන්වෙස්ට් කරන්නේ, අපි කොහොමද තව ව්‍යාපාරයක් පටන් ගන්නෙ, ඒ වගේම අපි මේ ව්‍යාපාරය කොහොමද ඉස්සරහට අරන් යන්නේ, ඊට පස්සේ අපි සෝෂල් මීඩියා එකේ කොහොමද ප්‍රොමෝෂන්ස් කරන්නේ, ඒ වගේ එකී මෙකී නොකී අපේ අනාගතයට ඉතාමත් වැදගත් වෙන ව්‍යාපාර දැනුම ඔබට ලබා ගන්න පුළුවන් Mastermind Roshan YouTube channel එකට ගියොත්. අනිත් එක තමයි කොටස් වෙළඳපළ ආයෝජනය ගැන ඔයා දන්නේ නැතුව ඇති. දන්න කට්ටියත් ඇති. තව ගොඩාක් දේවල් දැනගන්න ඕන කට්ටියත් ඇති. යන්න YouTube channel එකට ගියොත් යම්කිසි අදහසක් ඔයාට ගන්න පුළුවන් කොටස් වෙළඳපළ ආයෝජනය ගැන. ඒ වගේම තමයි ව්‍යාපාරයක් පටන් ගන්න කොහොමද, මුදල් කළමනාකරණය, මූල්‍ය සාක්ෂරතාවය, ඊට පස්සේ තවමනාද ආයෝජන ගැන, දේපළ ආයෝජනය. අපිට තමත් අමාරුම දෙයක් අපි සාමාන්‍යයෙන් රැවටෙනවා නේද? සමහර කම්පැනිස් වලට අපි දන්නේත් නැහැ රැවටිලා අපේ සල්ලි අපරාදිනේ. එකම ඊඩම සමහර වෙලාවට මිනිස්සු 4-5 දෙනෙක් විකුණලා අපි දාපු සල්ලිත් නෑ. ඊට පස්සේ ඉතින් හූල් හූල තමයි ඉන්න වෙන්නේ. ඒ වගේ වැඩ වෙනවා. මං කියන්නේ ඒ වගේ වැඩ වෙන්නේ නැති වෙන්නේ අපි කොහොමද අපි හරියටම මේ දැනුම ලබා ගන්නෙ? ඒකට හොඳ අපිට ෆ්‍රී හම්බ වෙන දෙයක් තමයි Mastermind Roshan YouTube channel එකට ගිහිලා ඒ වීඩියෝස් බලුවද. හැබැයි ඊට වැඩි ඔයාට දැනගන්න ඕනේ, මට මේකට බැහැලා වැඩේ කරන්න ඕනේ, මට දියුණු වෙන්න ඕනේ, මට පොසිටෙක් වෙන්න ඕනේ, මම ව්‍යාපාර ක්ෂේත්‍රේ දැවැන්තයෙක් වෙන්න ඕනේ කියලා අදහස ඔයාට තියෙනවා නම්, උවමනාව තියෙන්න ඕනේ, නැත්තම් ඉතින් බෑ. අදහස ඔයාට තියෙනවා නම් ඔන්න එයා පටන් අරන් තියෙනවා කෝස් එකක්, වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එකක්. ඉතින් ඒකට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. මේක මේ පළවෙනි පාරට පටන් ගන්න එකක් නෙවෙයි. දැන් ඔබ මේ කෝස් එකට රෙජිස්ටර් වුණොත් ඔබ 23 වෙනි බැච් එකේ කට්ටිය වෙනවා. ඊට කලින් ඒ කියන්නේ බැච් 22කට උගන්වලා තමයි ඒ එක්ස්පීරියන්ස් එක තමයි වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එක ඔබට මේ අවුරුද්ද මේ පාර අරගෙන ඉන්නේ. අගෝස්තු 30 වෙනිදා කෝස් එක පටන් ගන්නවා. තාමත් ඔයා රෙජිස්ටර් වෙලා නැත්නම් ඔයාට ඉඩ තියෙනවා. ඔයා මෙන්න මේ WhatsApp නම් එකට info කියලා WhatsApp message එකක් දාන්න. 0.077 11.77 465. මම ආයෙත් පාරක් කියනවා. මේක මතක් කරන්න 0.077 11.77 465 මේ නම් එකට info කියලා message එකක් දාන්න. ඊට පස්සේ ඔයාට විස්තර ටික එනවා. පුළුවන් නම් මේ time එකේ call එකක් ගන්න. answer කරේ නැත්නම් හොඳම දේ තමයි ඔයා message එකක් දාන එක. මොකද අනිවාර්යයෙන්ම reply එකක් එනවා. මොකද මේකට ඔයාට වමනාව තියෙන්න ඕන. අපිට ඔහේ නිකන් ඉඳගෙන හිටියට නිකන් ඔහේ හිටියට සල්ලි හම්බ වෙන්නේ නැහනේ. අපි මොකක් හරි පොඩි අඩියක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ඉතින් වැඩක් කරලා අපිට නිදාගෙන ඉන්නකොටත් අපේ bank එකේ account එකට සල්ලි වැඩන ගානකට අපේ මූල්‍ය විනය හදා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබට මම කියන්නේ, මම පොඩ්ඩක් මතක් කරන්නම් මේ කෝස් එකෙන් ඔයාලට ලැබෙන දේවල් මොනවද කියලා. පොඩ්ඩක් ඒක නැවත නැවත මතක් කරන්න කියලා තියෙන නිසා, මුදල් කළමනාකරණය, කොටස් වෙළඳපළ ආයෝජනය, දේපළ ආයෝජනය, රන් ආයෝජනය, ව්‍යාපාරිකත්වය, ඔන්ලයින් ආදායම් මාර්ග, මේ වගේ දේවල් ගැන ඔබට ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙනවා. සහ මේක ලයිව් සූම් තාක්ෂණය හරහා තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ලංකාවේ ඉන්න කෙනෙක් නම් ඒත් පුළුවන්, පිටරට නම් ඉන්නේ ඒත් පුළුවන්, අවුලක් නැහැ. අනිත් එක පාඩම් වාට පස්සේ බලන්නත් අවස්ථාව හදලා දීලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ඔන්ලයින් ඉගෙන ගන්නකොට ඒ අවශ්‍ය පහසුකම් ටික මෙතනදිත් ලබා දීලා තියෙනවා. ඉතින් Mastermind Roshan YouTube channel එකත් බලලම මේ wealth management course එකට register වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. right, ඊළඟට දැන් පෙරහැර බලන්න ගියාද, නැත්නම් පෙරහැර බලන්න යන්න හිතාගෙන ඉන්නේ, මෙන්න පණිවිඩය. ඔබ දැන් පෙරහැර බලන්න යන්නේ මාර හිත පිරිසුදුව තියාගෙනනේ නේද? හිත පිරිසුදුව තියාගෙන දැහැමි සිතින් තමයි පෙරහැර බලන්න යන්නේ. හැබැයි ඔබ ගිහිල්ලා මුළු නුවරම අපිරිසිදු කරලා ආවොත්
ඒක අවුලක් තියෙනවා නේද එතන. මට හිතාගන්න බෑ මිනිස්සු ඇයි එහෙම කරන්න කියන එක. හැබැයි ඔබට මේ පාර අපි පොඩි ප්‍රචාරයක් දෙනවා. එහෙම කරන්න එපා. කුණු දාන්න තියෙන තැන්වලි කුණු දාන්න. කුණු දාන්න තියෙන තැනක් හම්බුනේ නැත්තම් දෙයිනේ තමන්ගේ බෑග් එක ඇතුලේ කුණු ටික දාගන්න. කාලා බීලා විනෝද වෙලා සහ දැහැමි සිතින් පිරිසුදු සිතින් පෙරහැර නරඹලා ආපසු එනකොට ඔබේ කුණු ටික එක්ක ඔබේ බෑග් එකට දාගන්න. නිතන් අවශ්‍ය ගෙදර අරන් එන්නම බැරි දේවල් තියෙනවා නම් ඒ අවශ්‍ය තැන් තියෙනවා. කුණු දාන්න නිසි තැන් තියෙනවා. ඒවට දාලා එන්න. මොකද අර ලස්සනට තියෙන නුවර අපි දවස් 7-8ක් තිස්සේ ලස්සන පෙරහැරක් කරනවා. ඉතින් ඊට පස්සේ ආයෙ වෙන්නම යුද්ධයක් කරන්න ඕනේ මුළු නුවරම අස් කරන්න. හැබැයි අපි තනි තනෙන් අපේ කුණු ටික නිසි තැන දාලා නැත්තම් ගෙදර අරන් ආවොත් අපිට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ලොකු ගානකුත් ඉතුරු වෙනවා රජයට. රයිට්. ඒත් එක්කලම අපි මතක් කරන්න ඕනේ මේ වැඩේදී මධ්‍යම පළාත් සභාව ඊට පස්සේ පරිසර අමාත්‍යංශය මහනුවර තියෙන පෞද්ගලික සහ රාජ්‍ය විශ්වවිද්‍යාලය එකතු වෙලා ඔබට මඟ පෙන්වනවා. මඟ පෙන්වන්න විශේෂ වැඩසටහනක් සංවිධානය කරලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක එකතු වෙලා ඔබ අනිවාර්යයෙන්ම ඔළුව තියාගෙන යන්න. මම පෙරහැර නරඹනවා. ලස්සනට පිරිසුදු සිතින් පෙරහැර නරඹනවා වගේම නුවර අපිරිසුදු කරලා එන්නේ නැහැ කියන එක ඔළුවේ තියාගෙන ගිහිල්ලා ලස්සනට පෙරහැර නරඹලා එන්න. ඕකේ. හොඳ ළමයා ඉදින් නේද? හවස 5:51 වෙලාව. මේ පැත්තේ මැසේජ් එකක් දාන්න. සමා වෙන්න මට මැසේජස් කියන්න බැරි වෙනවා. ටිකක් වෙලා යනවා. තරිදු ඉන්නවා මාතරින් යාවත් එකතු කරගන්න කියලා තියෙනවා. රයිට්. තව මැසේජස් ගොඩක් තියෙනවා. ඒක මම ඊළඟ පැයදී කරා කියනවා කියලා බලාපොරොත්තු වෙයි. දැන්නත් ඉතින් පොඩ්ඩක් වෙලාව මදිනේ මෙයා. මං අපි මේ සින්දු අහමු. ඊළඟට මම මැසේජ් කරන නම් එක මතක් කරා නම් 0611 98294.

0: දවස පහයි විනාඩි 55යි දැන් වෙලාව.
1: හද ගැස්මට සියත ගුවන්විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
2: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සේ කල්ල ගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
1: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
2: අනිත් එක ගුවන්විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
1: කතාවට දක්ෂණං මාකටිං දන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
2: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 44ට අපිට WhatsApp කරන්න.
1: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
3: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහපාලන සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768833444 සීතා හදවත් දිනු හිතවත් කම.
4: පර්ස්තකේ සල්ලි ඉතුරු වෙන්නේ නැද්ද? ආදායමට වඩා වියදම වැඩිද? නිදාගෙන ඉන්නකොටත් සල්ලි උපයන පැසිව් ඉන්කම් ගැන ඉගෙන ගන්න කැමතිද? එහෙනම් අදම මාස්ටර් මයින්ඩ් රොෂාන් YouTube channel එක subscribe කරලා වීඩියෝ බලන්න, අලුතින් හිතන්න, අනාගතේ ගොඩනගන්න.
5: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
6: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
7: මෙසඟ කිරි ඔක්කොම පුලන්සා. උසන්සුන හයිසින්ස් පනසුනි කැන්ඩි තුල ලොවස් පුතල මොඩට
8: ඇටිටියුඩ් ටෙස්ටරා සී ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදි ජීවන්න. 0.75 455 11.
9: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු. දින 100 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 11%ක් දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25%ක අමතර පොලියක්. රුපියල් 1,05,000ට හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.

0: බට එක්ස්පිරියන්ස් එකකට නෑල්වත්ත බට.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: The Bank සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු 14 commercial බැංකුව ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
3: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
4: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
3: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේකබඩුවල ලස්සන.
5: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික

0: ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
1: එයාගේ නම සීතා.
2: සීතා!
1: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
3: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
4: හිතට ඔබව පාලනය කරන්න ඉඩ දෙන්න එපා. ඔබ හිත පාලනය කරගන්න. එතකොට සසර කෙටි කරගන්න පුළුවන්.
5: ඔබේ හිත ඔබ පාලනය කරගත්තේ නැත්නම් ඔබ හිතට අනුව නැටවෙන රූකඩයක්. හිත කියන දේට ඔබ නැටවෙනවා. ඔබ පාලනය කරන්නේ කෙලෙස් සහිත හිත.
4: හිත පිරිසුදු නම් කවදාවත් බාහිර කෙලෙස් වලට ඔබව අපිරිසිදු කරන්න බෑ.
5: පින්වතුනි, බුදුරජාණන් වහන්සේ වදාලා දෙවියෙක් වේවා, බ්‍රහ්මයෙක් වේවා, මිනිසෙක් වේවා, රජෙකුටවත්, සිටුවරේ කාටවත් මේ ලෙඩවීම නවත්තන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ.
4: හෙටට යෙදෙන නිකිණිපුන් පොහොදා උදැසන 7ට පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සිය තහන්න.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: අවසන් රන්දෝලි පෙරහරට විශේෂ රථවාහන සැලැස්මක් ජාල ජාතික වනෝද්‍යාන 1+2 කලාප වසා දැමේ දුම්රිය සේවකයන්ට දෙපාර්තමේන්තුවේ නව චක්‍රලේඛයක් පොලිසියෙන් රියදුරන්ට දැනුම් දීම නේපාලයේ ගංවතුරෙන් විදේශිකයන් 291ක් අතුරුදාන
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න 98.2 98.4

පෑගටත් ආවා නේද? මං හිතුවේනම් මෙච්චර ඉක්මනට වෙලා වෙයි කියලා. කාලේ යනවා යනවා යනවා, ඉවරයක් නෑ, අල්ල ගන්න බෑ. මේගෙන මේ මැසේජ් එකක් දාලා තිනවා. මුලින්ම හිතුවා මේ මැසේජ් එක කියන්න ඕනේ කියලා. සනායා, කොහෙද දරුවෝ ඔයාගේ ගෙවල්? පොඩ කියන්නකෝ, ඔයාගේ ගෙවල් කොහෙද කියලා මැසේජ් එකක් දාන්න බලන්නමට. එයාගේ අම්මයි තාත්තයි නංගියා. එයා එවල තියෙන හැම නෙමෙයි, අම්මි තාති නංගි කට්ටියම සිය තහගෙන ඉන්නවා කියලා තමයි කියා මැසේජ් එක දාලා තියෙන්නේ. මට ආදරෙයිත් කියලා හාර්ට් ටිකකුත් එවලානේ. ඉන්න මම ඊළඟට ඔයාට හාර්ට්ස් ටිකක් එවන්න. හොඳේ, ලව් යූ ලව් යූ ලව් යූ ටූ. සනායා, ඔයාගේ ගෙවල් කොහෙද කියලා පුළුවන් නම් එවන්න. ඉතින් කොයි පැත්තෙන් දහන් ඉන්නේ කියලා අපි දැනගන්න ආසයිනේ. රයිට් සනා, ඊළඟට රෙඩි කරලා තියෙන සින්දුව ඔයාට ලෑස්ති කරලා තියෙන්නේ, අනිවාර්යයෙන්ම අහන්න. දැන් අපි මාළඹේ පුංචි කාරණේස පැත්තට ඉක්මනට ගිහින් යමු. මොකද එතන අපිට ඕන කරන, අපි ආස කරන වාහන තියෙනවා. හිතන්න ඔයාට රෙජිස්ටර් කරපු වාහනයක් ගන්න ඕනේ කියලා. යන්න මාළඹේ පුංචි කාරණේසට. ඔයාට රෙජිස්ටර් නොකරපු වාහනයක් ගන්න ඕනේ කියලා හිතන්න. යන්න මාළඹේ පුංචි කාර් නිවසට. අනිත් එක තමයි මේ දවස්වල මාළඹේ පුංචි කාර් නිවසේ පෙට්‍රල් ඩීසල් වාහන වලට අමතරව EV තියෙනවා. ඉතින් ඒක මාර විශේෂයි. මොකද මේ දවස්වල ඉතින් ට්‍රෙන්ඩ් එකක් යනවානේ නේද, EV එකක් ගන්න ඕනේ කියන එක. ඒත් ඉතින් ඒ පහසුකමත් සලසලා දීලා තියෙනවා මාළඹේ පුංචි කාර් නිවසෙන්. විශේෂයෙන් කියන්න ඕනේ ලංකාවේ හතර දිබ්බාගෙන් එනවා මාළඹේ පුංචි කාර් නිවසට වාහන ගන්න. මොකද එතන තියෙන හොඳ වාහන. ඒගොල්ලෝ කියනවානේ අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරලා බේරලා දෙනවා කියලා. ඒගොල්ලෝ ඒ වචනේ දීලා තියෙනවා, සහ ඒ වචනේ ඒ විදිහටම ඉෂ්ට කරලා තියෙනවා. ඒක අපිට බලා ගන්න පුළුවන් මාළඹේ පුංචි කාරණේස පැත්තේ ගියොත්. සහ දැන් වාහන ගන්නකොට විස්තරේ මම කතා කරානේ කලින්, පැයි මූලික තත්ත්ව පරීක්ෂාවක් කරනවා, ඊට පස්සේ පූර්ණ තත්ත්ව පරීක්ෂාවක් කරනවා, ඊට පස්සේ ඔබ දන්නවද ඔබට ඕන කරන තක්සේරු සේවා, ලීසින් පහසුකම්, ඉන්ෂුරන්ස් පහසුකම්, ඒ ටිකත් මාළඹේ පුංචි කාරණේස තියෙනවා. ඉතින් ඔයාට වාහනේ විකුණ ගන්න ඕන වුණොත් ඔයා රස්තිය අදු වෙන්න එපා. එක එක තැන්වලට කියලා, ඊට පස්සේ යාළුවන්ට කියලා Facebook වල දාගෙන දුක් විඳගෙන එහෙම කරන්න එපා. ඒක හරි කරදරයි. අපිට තව වැඩ තියෙනවානේ. වාහනේ විකුණ ගන්න එක නෙවෙයිනේ අපේ තියෙන ලොකුම වැඩේ. ඒක වෙන කෙනෙක්ට බාර දීලා ඒක වෙන දිහා බලාගෙන අපිට ඉන්න පුළුවන් පොඩි කාලයක් නේද? එහෙම නොවුනොත් අපිත් ඒ වැඩේ කරන්න ගියොත් අපේ අනිත් අඩි ටික කරගන්න වෙලාවක් නැති වෙන නිසා, ඔබට වාහනයක් විකුණ ගන්න ඕන නම්, ඔබේ වාහනේ විකුණ ගන්න දැන් කාලේ හරි වගේ නම්, යන්න මාළඹේ පුංචි කාර් නිවසට. ඒගොල්ලෝ මූලික තත්ත්ව පරීක්ෂාවක් කරලා වාහනේ බාර ගන්නවා. සහ වාහනයක් ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඔබ මම කියනවට ගිහිලා බලන්න මාළඹේ පුංචි කාර් නිවසේ. එතන තියෙන වාහන දැක්කොත් පිස්සු හැදෙනවා. මේකද ගන්න, මේකද ගන්න, මේකද ගන්න කියලා හිතා ගන්න බැරිනවාට. වයිෆ්ට කෝල් කරන්න වෙනවා, බබා මෙතන ලස්සන වාහනයක් තියෙනවානේ, මම මේක ගන්නද, මේක ගන්නද, මේක ගන්නද, මේක ගන්නද කියලා අහන්න තරමට ඒ තරම් ලොකු කලෙක්ෂන් එකක් එතන තියෙන, ලොකු රේන්ජ් එකක් තියෙන. ඒ නිසා මාළඹේ පුංචි කාර් නිවසට යන්න. අපි ඔන්න ඇඩ්‍රස් එක මතක් කරනවා. මාළඹේ පුංචි කාර් නිවසේ පුංචි කාර් නිවස වාහන උද්‍යානයේ පුංචි කාර් හන්දිය පුංචි කාර් පාර මාළඹේ. ඊළඟට මම ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එක කියන්නම්, ලියා ගන්න නැත්නම් ෆෝන් එකේ ටයිප් කරගන්න නැත්නම් දැම්මම සර්ච් කරලා බලන්න. www.punchikar.com. මැසේජ් එකක් දාන්න මේ පැත්තට. අනිවාර්යෙන්ම ඊළඟට කියනවා මැසේජස් ඔක්කොම.

0: ang sahay ay binarita hatunay.
1: හද ගැස්මට සියත
2: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නේ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112200.
0: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0176 8233 444. සීතා හදවත් දිනු හිතවත්කම.
3: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
4: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
5: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. Kata karanna 0718 492 492. 0718 132 77.
6: නොතරයේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
7: ආ එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ.
8: මං ඉතින් LB රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
7: LB රන් අය තමයි මගේ හයිය.
9: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ළඟ
10: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්දෙන්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්නෙ මොකටද?
12: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තර.
13: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු. දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 100%ට 11% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.025% අමතර පොලියක්. රුපියල් 105,000 හෝ ඊට වැඩි මුදලකින් ආරඹන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
14: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගා වට්ටම්. ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි. නෙස්ටමෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි. මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි. ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි. කාගිල්ස් වර්සිටි
15: නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 10 අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
16: The Bank Sangrava, ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් commercial බැංකුව ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
17: Theater, Tele Depaya. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
18: මාව දැකලා හැංගුණානේ.
19: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
17: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
20: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳ ගන්න නෑනේ.
17: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
0: සියත TV තුලින්.

විනාඩි 23යි වෙලාව. හවසන්න වැඩසටහන අවසන් කරන්නත් දැන් ළඟයි දෙයියනේ. රයිට්, ඊට කලින් ඔබට මතක් කරන්න ඕනේ, බිස්නස් එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නවනම් අනේ මං කොහොමද මේක පටන් ගන්නෙ මට තේරෙන්නේ නැහැ, මම මුකුත් දන්නේ නැහැ, දැන් මම මොකද කරන්නේ කියලා ඔළුවේ අත ගහගෙන කල්පනා කර කර හිටපු කාලේ ඉවරයි. පොඩි ටිප් එකක් දෙන්නම්, මාස්ටර් මයින්ඩ් රොෂාන් යූටියුබ් channel එකට යන්න, ගිහින් බලන්න, ඒක පොඩක් subscribe කරන්න, right? හරිද? subscribe කරලා ඒකේ තියෙන videos ඔක්කොම ටික බලන්න. පොඩි අදහසක් එනවා, මං කොහොමද දැන් මගේ business එක පටන් ගන්නෙ, තියෙන business එක කොහොමද මං ඉස්සරහට තව අරගෙන යන්නේ, මං කොහොමද promotions කරන්නේ, ඒ වගේ ටිකක් ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන්, තරමක් දුරට අයිඩියා එකක් ගන්න පුළුවන් ඒ YouTube channel එක බැලුවට පස්සේ. ඊට පස්සේ ඉතින් හිතේ ඔබට හිතේ අනේ දෙයනේ මම මොනවද දැනගෙන හිටියේ කියලා. මම මේ business එකක් පටන් ගත්තට පටන් ගන්න හිතාගෙන හිටියට මම මොනවද දැනගෙන ඉඳලා තියෙන්නේ කියලා හිතේ. ඔය videos ටික බැලුවට පස්සේ ඊළඟට දැන් එතනින් එහාටත් ඔබට මේ බිස්නස් ගැන දැනගන්න, කොටස් වෙළඳපොළ ගැන දැනගන්න, ආයෝජන ගැන දැනගන්න, මූල සාක්ෂරතාවය ගැන දැනගන්න, මූල කළමනාකරණය කොහොමද හරියටම දැනගන්න ඔබට අවශ්‍යතාවයක් ඒ වීඩියෝස් ටික බලුවට පස්සේ. හැබැයි ඒ වගේම තමයි ඔබට බිස්නස් එකක් කරලා ඒක පටන් අරගෙන මම පෝසතෙක් වෙනවා, මම ලංකාවේ හොඳ ව්‍යවසායකයෙක් වෙනවා කියන එක ඔබේ ඔළුවට ආවට පස්සේ ඔබට හිතෙයි මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් එකෙන් කරන වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එකක් කරන්න ඕනේ කියලා. එහෙම අදහසක් ආව ගමම තව දවස් කිහිපයක් තියෙන, හරියටම දවස් 4ක් වගේ කාලයක් තියෙන්නේ. ඔබ මෙන්න මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න, info කියලා WhatsApp එකෙන් 077 11 77 465 077 11 77 465 මෙන්න මේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න info කියලා. ඒගොල්ලෝ ඔයාට ඕන කරන විස්තර ඔක්කොම ටික එවනවා. ඊට පස්සේ ඔයාට Zoom හරහා තමයි ඔබට ක්ලාස් ටික තියෙන්නේ. ඉතින් ඇත්තටම පාඩම් 106කටත් වඩා වැඩි ප්‍රමාණයක් උගන්වන සූදානමින් ඉන්න ඔය වගේම තමයි ලෝකේ ඕනම තැනක ඉඳන් ඔයාට ස්ටඩි කරන්න පුළුවන්කම තියෙන. ලංකාව වෙන්න ඕනේ නැහැ. ඔයයිනේ පිටරට නම් පිටරට කෙනෙක් නම්, ඒ කියන්නේ ඔබ ජීවත් වෙන මේ වෙදි පිටරට නම් ඔයා හෙ බිස්නස් එකක් පටන් ගන්න ඕන නම් ඒ වගේ අයිඩියා එකකුත් තියෙනවා නම් මේක ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා ලංකාවේ දින පිටරට දින්න කියන එක අදාළ නැහැ. ඔයාට පුළුවන් මේ කෝස් එකත් එක්ක සම්බන්ධ වෙන්න. ඩොක්ටර් රොෂාන් ප්‍රනන්දු තමයි මේ කෝස් එක කරන්නේ. ඉතින් ඇත්තටම ඩොක්ටර් රොෂාන් ප්‍රනන්දු කියලා කියන්නේ ලංකාවේ මූල සාක්ෂරතාවය සම්බන්ධයෙන්, එතකොට මූල්‍ය කළමනාකරණය ගැන ලොකු ස්ටඩි එකක් තියෙන, ඉගෙනගෙන තියෙන, සම්මාන රසක් අරගෙන තියෙන ඒ ක්ෂේත්‍රයේ පැත්තෙන් ලොකු දැවැන්ත චරිතයක්. ඉතින් ඒ වගේ චරිතයක් එක්ක ඔබේ මූල්‍ය කළමනාකරණ දැනුම හරියට નિවැරදිව ඉගෙන ගන්නවා කියන්නේ ඔබට වරදින්නේ නැහැ. ඒ නිසා මේ කෝස් එකට ඔබ සම්බන්ධ වුණොත් මුදල් කළමනාකරණය කොටස් වෙළඳපොළ ආයෝජනය කියන්නේ ලේසි පහසු එකක් නෙමෙයි. අපි ඒක ඉගෙනගෙන කරන්න ඕන දෙයක්. අපි ආසයි, අපි දන්නේ නැහැ කොහොමද කරන්නේ කියන එක ගැන. ඉතින් ඔබට මේ කෝස් එකට සම්බන්ධ වුණොත්, මේ වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එකට සම්බන්ධ වුණොත් ඒ ගැනත් දැනගන්න පුළුවන්. දේපළ ආයෝජනය කරන විදිහ කොහොමද, ඒකට රන් ආයෝජනය, මේ වගේ ඔන්ලයින් ආදායම් මාර්ග, මේ වගේ ඔබට ලොකු දැනුම් පරාසයක් ලබා ගන්න පුළුවන් ඔබ මේ කෝස් එකට රෙජිස්ටර් වුණොත්. තව දවස් 4යි තියෙන්නේ, පරක්කු වුණොත් අපරාදේ කියලා හිතේ. ඒ නිසා මෙන්න මේ නම්බර් එකට ආයි පරක් මම ඔබට නම්බර් එක මතක් කරන්න, 077 11 77 465. එහෙනම් කොල්ලෝ කෙල්ලෝ අපි අන්නයි ලාස්ට් ඉයර්. එහෙනම් ගිහින් එන්නම්. හෙටත් ඉතින් මම තනි කඩයි, හෙටත් මා තනි කඩයි පුති. හෙට හම්බෙමු, හෙට පෝය, හෙට දැහැමි විදිහට ගත කරන්න ඕනේ දවසක්. ඒ නිසා ඉතින් අපි හෙට හම්බෙමු නේද? හෙටත් හවස පහට මා වහන්න. අද මැසේජ් කරන්න බැරි වුණ කට්ටිය ඔන්න හෙටත් තියෙනවා, අපිට වැඩක් කතා කර කර ආයෙන. ගින් එන්නම් හෙට හවස පහට මුණ ගැහෙමු. මම සැන්ඩි.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: නේපාලයට හදිසි ගංවතුරක්. අද සිට ප්‍රදේශ කිහිපයකට තද වැසි. කිසිදු තීරණයක් ආපසු හරවන්නේ නැහැ. ජනපතිගෙන් ප්‍රකාශයක්. යාල ජාතික වනෝද්‍යානයක සහ දෙක කලාප වසා දැමේ.
0: දේශීය සියත. Local News on Seta. අනුග්‍රහය
2: සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: සෑම මොහොතක්ම රසවත් කරයි.

0: ටකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: නේපාලයේ ඇති වී තිබෙන ගම් වතුර තත්ත්වයෙන් පුද්ගලයන් 400 දෙනෙකු අතුරුදන්ව 18 දෙනෙකු මියගොස් තිබෙනවා. විදේශීය සංචාරකයන් 291 දෙනෙකු අතුරුදන්. චීන සහ ටිබෙට් දේශ සීමා වාසන්නේ පිහිටි නේපාලයේ රසුවා ප්‍රදේශයේට මෙම හදිසි ගම් වතුර තත්ත්වය බලපා තිබෙනවා. දියෝ හිම දේශ සීමා වාසන්නේන් ගලා යාම මීට හේතුවයි. ප්‍රදේශය ඇති වූ භූකම්පාවක් මෙලෙස හදිසි හිම දිය වී යාමට හේතු වී තිබෙනවා. මෙම ගම් වතුර තත්ත්වය නේපාලයේ රසුවා දිස්ත්‍රික්කයේ කඳුකර ප්‍රදේශවලට දැඩි ලෙස බලපෑම් ඇති කර ඇති අතර ප්‍රදේශයේ යටිතල පහසුකම් මාර්ග පාලම් සහ විදුලි බලාගාර ව්‍යාපෘති විනාශ වී ඇති බවයි විදේශ මාධ්‍ය පැවසුවේ. ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව පැසුවේ කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්පන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං නැති වී හැකි බවයි. කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්පන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60ක් දක්වා වැඩි වී හැකි. මේ අතර ප්‍රදේශ කිහිපයකට අද දිනෙත් වැසි ඇති වී හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු පැවසුවේ බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි බලාපොරොත්තු වන බවයි. මේ අතර කුකුලේගඟ ජලාශයේ ඉහළ ජලපෝෂක ප්‍රදේශවලට ලැබී ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් එම ජලාශයක වාන්දොරටුවක්ද විවෘත කර තිබෙනවා. මහම්මද් නබිතුමාගේ උපත සිහි ගැන්වෙන මිලාතුන් නබි උත්සවය අදටයේදී තිබෙනවා. ශ්‍රී ලාංකේය මුස්ලිම් බැතිමතුන් ලෝපුරා විසිරී සිටින මුස්ලිම් ප්‍රජාව සමග අද දිනේ සමරනු ඇත. ඒ සඳහා ඉස්ලාම් දේවස්ථානවල විශේෂ ආගමික වතාවත් රැසක් පවත්වනු ලැබුවා. නබිතුමන් උපත ලැබුවේ ක්‍රිස්තු වර්ෂ 570දී. මද්‍රව්‍ය උදුරට එරෙහි ජාතික බිහිවු වැනි සමාජීය ආචාර ධාර්මික භාවයේ ඉහළට ඔසවා තැබීමේ වැඩපිළිවෙලට නබිතුමන්ගේ දහම සහ ජීවන දර්ශනය මකින් සවියක් සැපවෙන බව ජනාධිපති අනු කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මිලාතුන් නබි උත්සවය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින්. මේ අතර නබිතුමාගේ ජීවිතයෙන් වත්මන් සමාජයට මෙන්ම අප රටට ගත හැකි ආදර්ශය වන්නේ සාධාරණත්වය, ආගමික ඉවසීම සහ පොදුජන සුභසිද්ධිය උදෙසා කැපවීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. ඇය මේ බව සඳහන් කළේ මිලාතුන් නබි උත්සවය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය සුබපැතුම් පණිවිඩය මගින් කියා සිටියේ බහුවාර්ගික සමාජයක සාමය සහ සහජීවනය උදෙසා මහම්මද් නබිනායකතුමන්ගේ මඟ පෙන්වීම පූර්වාදර්ශයක් වන බවයි. තමන්ගත් සියලු තීරණ ක්‍රියාවට නංවන බව ජනාධිපති අනුකුමාර දිසානායක පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජාතික මිලාතුන් නබි සැමරුමට වීගමුවේදී එක්වෙමින්.
2: තීන්දුවක් ගැනීමට පෙර ඒ දෙස බලනවා. නමුත් තීන්දුව ගස්සට පසුව ආපසු හරවන්නේ නැති බවට මම ඔබට සාතික කරනවා. ඒවා පෙරට අවශ්‍යයි. ඒ වගේම ගන්න ලැබු තීන්දුවල යම් අඩුවක් වෙනවා නම් ඒ වෙනස් කරන්නත් අපි කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ. මාණ්ඩුවක් මේ. ඒ හැම විටම ජනතාවගේ හඬට සම්බන්ධ වෙන ආණ්ඩුව. ඒ නිසා මා හිතනවා අද නබි නායකතුමන්ගේ මේ ජන්මදිනයේ දවසේ උන්වහන්සේගේ දේශනාවල හරය කැටිකොට ඉදිරිපත් කළද සමුගැනීමේ දේශනාව, ඒ තිබෙන විමුක්ති හරය, ඒ තිබුණු සාමය පිළිබඳ අපේක්ෂාව, ඒ තිබුණු මනුස්සත්ව පිළිබඳ බලාපොරොත්තු, ඒ තිබුණු ආර්ථිකය පිළිබඳ දිලින්දම් පිළිබඳ දැක්ම සියල්ල යථාර්ථයක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය වෙන පාලනයක් ඔබ අප එක්ව ගොඩනගා තිබෙනවා.
1: එල් නිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා කඩිනමින් පියවරක් රජය විසින් ගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව පැහැසුවේ ජන හමුවක් අමතමින්.
3: පරිසරවේදීන් කියන අනාවැකිය තමයි මෙවර එල් නිනෝ ලා නිනා තත්ත්වය තාමත්ම ප්‍රබලතම ආකාරයේ මුහුණ දෙන්නට සිදු වෙනවා කියන එක. ඒ වගේම අපේ S2ට දකින්නටත් ලැබෙනවා. ඒ වගේම අනාවැකිය අනුව ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් වෙනකොට ගම් වතුර නායයන් ඉන් පසුව ලබන වසරේ පළවෙනි මාස කිහිපය තුළ නැවතත් වරක් දැඩි නියඟය. අපි විශ්වාස කරනවා මේ සිද්ධීන් සිදු වුණත් නැතත් අපි රටක් හැටියට මේ හැම අභියෝගයකටම මුහුණ දෙන්නට ඕන.
1: බලයට පත්වීමට ප්‍රථම ප්‍රකාශ කළ සියල්ලක්ම ආණ්ඩුවට අමතක වී ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසුවේ.
4: මේ ආණ්ඩුව බලයට පත්වෙන්න කලින් නම් කිව්වේ නාකි රොත්තක් මේ රට කනවා කියලා. එදා කිව්වේ ගෙදර යතුරුවක් දෙන්න හොඳ නැහැ නාකි මිනිස්සුන්ට කියලා. අදේ වුණාට එකපාරට කියන්න පටන් අරන් තියෙනවා වයසට යන්න යන්න තමයි පරිණත භාවය වැඩි වෙන්නේ කියලා. වයසට යන්න යන්න තමයි කාර්යක්ෂමතාවය වැඩි වෙන්නේ කියලා. එතකොට නඩු පට්පට් ගාලා අහලා ඉවර කරන්න පුළුවන් කියලා.
1: මේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහුමාන්.
5: ජනාධිපතිතුමාව බලයට ගේන්න මාලිමාවේ ජේෂ්ඨ නීතිඥවරු ඔය ජනාධිපතිවරුනි ජනාධිපති නීතිඥවරු කියන කණ්ඩායමක් හිටියා. දැන් ඒ කණ්ඩායම නැහැනේ. දැන් ඒ කණ්ඩායම ඇවිල්ලා පොදු සාකච්ඡාවල් තියන්නේ නැහැනේ. ඒ හින්දා දැන් පෞගේ කාලේ පුරාම ජනාධිපතිතුමාගේ වේදිකාවේ මේ ආණ්ඩුව බලයට ගේන්න වැඩ කරපු විශාල නීතිඥවරු ප්‍රමාණයක් අද මේ ආණ්ඩුවේ මේ අදහසට එකඟ නැහැ. ඒ හින්දා නිකම් මේ ඔය මේ ඉන්න කණ්ඩායමක් කයිලා අපි මේ ජනවරමේ නීතිඥයෝ කිව්වට හරියන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන්ට තියෙන ඉස්ලාම ප්‍රතිපත්ති ප්‍රකාශය කියවලා ඇවිල්ලා ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇත්තට තමයි ජනවරම ලැබුණේ.
1: කවුරුන් කුමක් පැවසුවද ආණ්ඩුවේ ගමන් මඟ ස්ථිර බවයි නියෝජ ජමාතේ මහින්ද ජයසිංහ පැවසුවේ.
6: කුමන විදියේ අවලාද නැගුවත් කුමන ප්‍රහාරය නිල කරත් අපි ඒවා අඛණ්ඩ විදියට අරගෙන යනවා. උතාම ජනමතයේ ජනබලයේ තියෙන්නේ අපිත් එක්ක මේකෙන් අදහස් වෙන්නේ නැහැ ආණ්ඩුව නේද? අඩුපාඩු ඇති. කමක් නැහැ. ඒවා අපි හදාගමු. ඒවා හදාගෙන ඉදිරියට යමු.
1: නීතියට ඉහළින් කිසිවෙකුටත් කටයුතු කළ නොහැකි බවයි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පැවසුවේ.
7: වර්තමාන රජයේ එක් මූලික ප්‍රතිපත්තියක් පැහැදිලිව කියන්න කැමති. ඒ තමයි නීතියේ ආධිපත්‍ය. නීතියට ඉහළින් කිසිවෙක් නැහැ. කවුරු කොතරම් බලවත් වුණත්, කොතරම් උසස් තනතුරක් දරුවත්, ඔවුන්ගේ දේශපාලන සම්බන්ධතා කුමක් වුණත්, නීතිය ඉදිරියේ සියලු දෙනා සමානයි. ජනතාව අපිට බලය දුන්නේ පිළිගන්න නෙවෙයි, කිසිවෙකු පෞද්ගලිකව දඩුවම් කරන්න නෙවෙයි.
1: විසිතවන විවස්සා සංශෝධනයෙන් කිසිවෙකුටත් හානියක් සිදු නොවන බව ජනවර්මයේ නීතිඥින්ගේ සංගමය පවසනවා. නඩු විභාග කාර්යක්ෂම කිරීම ඇතුළු කරුණු රැසක් ඒ සඳහා අන්තර්ගත වන බවයි එම සංගමයේ සාමාජික අශෝක සේරසිංහ පැවසුවේ. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
8: අධිකරණ පද්ධතිය තුළ ඇති වෙලා තියෙන මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අවදුරටත් පවත්වාගෙන ගිහිල්ලා සම්පූර්ණ ප්‍රතිසංස්කරණය කිරීමේ අපේක්ෂාව තමයි රජයට තියෙන්නේ. ඒත් රජයට මොකද කරන්න තියෙන්නේ? රජයේ මොන ප්‍රතිසංස්කරණයක් කරත් සිස්ටම් චේන්ජ් එකක් කරත් මේ පවතින ව්‍යවස්ථාවේ ආකෘතිය තුළ තමයි කටයුතු කරන්නේ. ඒ නිසා තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 22 වෙනි සංශෝධනය ගියේ. මම අර කලින් කිව්වා වගේ මේ සංශෝධනයේ පිටිපස්සේ හඹා යන ප්‍රතිසංස්කරණයක් තියෙනවා. මොකද මේ වකවානුව තමයි අධිකරණයේ ඉතාම ක්‍රියාකාරීව කටයුතු කරන කාලවකවානුව.
1: එම සංගමයේ සමාජික නීතිඥ ගාමිණී නල්ලපිරුම පැවසුවේ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවි අධිකරණයේ විවේචනය කිරීම අනුමත කළ නොහැකි බවයි.
9: අපහාසකාරී ගමන කියන්නේ මේක අතිශය භයානක තත්ත්වයක්. මොකද මේකේ පාත්‍ර වග උත්තර මේකේ අගතියටපත් පාර්ශ්වයන්ට උත්තර දෙන්න අවස්ථාවක් නැහැ. උත්තර දෙන්න අවස්ථාවක් නැතිවීම තුලින් මේක ඉතාමත් වේගෙන් අනර්ථකාරී අගති තත්ත්වයකට මේ විනාශකාරී අපහාසයකට යනවා. විවේචනේ නෙමෙයි විවේචනයයි අපහාසය අතර ලොකු වෙනසක් තියෙනවා. අද විවේචනයක් නැහැ තනිකර තියෙන අපහාසයෙන්ද කාරණා පළ කාරණේ තමයි විරුද්ධ පක්ෂය පාර්ලිමේන්තුවේ වරප්‍රසාදවලට මුවාවෙල කරන මේ දැඩි අපහාසය. මොකද අපි දන්නවා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ තුල වරප්‍රසාද තියෙන්න ඕනේ. ඒක මෙවලමක්. හැබැයි වරප්‍රසාදේ ගලේකට අපහාස කරන්න, පෞල්වල සමාජිකයන්ට අපහාස කරන්න ඒ වරප්‍රසාද පාවිච්චි කරන්න බෑ.
1: සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් 15 දක්වා වනජීවීන්ගේ පැවැත්ම වෙනුවෙන් ජාල ජාතික වන උද්‍යානය 1+2 කලාප වසා දමා තිබෙනවා. ඒ සංචාරකයන් සඳහා විකල්ප කලාප සහ ගමනාන්ත විවෘත කරමින් පරිසර අමාත්‍යාංශයේ පැවසුවේ පවතින වියලි කාලකුණික තත්ත්වයේ හමුවේ වනජීවීන්ගේ පැවැත්ම මූලික කරගනිමින් මෙම තීරණය ගත් බවයි. ඕමානය සමග ඇති කරගත් ගිවිසුම නොතකා ඉරානයේ හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දමා තිබෙනවා. ඉරානයේ නිවේදනය කළේ ඇමරිකාව ඉරානයට එරෙහිව ආර්ථික පීඩනය වැඩි කිරීමට තීරණය කිරීමත් සමග මෙම පියවර ගත් බවයි. හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා ඉල්ලීම් ලයිස්තුවක් ඉදිරිපත් වී ඇති බවයි ඉරානයේ පැවසුවේ. හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා ඉරානයේ මෙම සතියන්තයේදී කොන්දේසි මාලාවක් නිකුත් කිරීමට නියමිතයි. යලි සිරස්තල. නේපාලයට හදිසි ගං වතුරක්. අද සිට ප්‍රදේශ කිහිපයකට තද වැසි. කිසිදු තීරණයක් ආපසු හරවන්නේ නැහැ. ජනපතිගෙන් ප්‍රකාශයක්. යාල ජාතික වනෝද්‍යානය 1+2 කලාප වසා දැමේ. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30. ඔබට සුබ රාත්‍රියක්.
10: පුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Town. Music field එකේ unique voice එකකින් fans ලගේ හිත දිනාගත්ත talented singer කෙනෙක් තමයි Umaria.
1: මෙයාගේ අලුත්ම song එක.
2: මගේ මෙලඩි එක මට උනුණා හරි පිලිස් කෙනෙක් හොයාගෙන මේක කම්පෝස් කරන්නයි කියොත් මේක ගොඩාක් අර හිතට වදින ගීතයක්. අන්තිමට ඕනම කෙනෙක්ට රිලේට් වෙන්න පුළුවන් සෝන් එකක්. ඕන කෙනෙක්ට ආදර කතාවක් කියනානේ සතුන් වික්‍රමසිංහ තමයි මේක මියුසික් කරේ. එයා තමයි මම කියපු නැරේෂන් එකට වචන ටික දැම්මේ එයා.
0: අපි දකිනවා ඔයාගේ මියුසික් වීඩියෝ වල වෙනස්ම විදිහේ විෂුවල්ස් තියෙනවා.
2: ඇත්තටම මේක අපි ෂූට් කරේ ගිය බ්‍රහස්පතින්ද. මේක දවසින් ෂූට් කරේ ගයිෂු කැනවිෂන් ටිවිෂන්ස් කියන කට්ටි තමයි මේක ෂූට් කරේ. නිමාන මතක් කරනවා, සශේන මතක් කරනවා. වරි පොඩි ක්‍රූ එකක් එක්ක තමයි මේක අපි ඊගමයි ෂූට් කරේ.
1: කවද්ද අපිට කන්සර්ට් එකක් බලන්න පුළුවන්?
2: මේ දවස්වල පොඩි ප්ලෑන් එකක් දාගෙන යනවා. ඒ කිව්වොත් මගේ අයියලා දැක්කම හර් කන්සර්ට් එක හොඳටම තිබ්බ මේ අවුරුද්දේ. ජූලි 11 වෙනිදා පැවැත්වෙච්ච කන්සර්ට් එක පොඩ්ඩක් ඒක එක්ස්පෙන්සිව් ඒව එකක් ක්‍රියේට් කරන්න. හැබැයි ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉක්මනටම තව එකක් කරන්න.
0: Talk of the town. KGF movie එකෙන් මුළු ලෝකෙම famous වුණු යෂ් main character එක කරන toxic movie එක අද theaters වලට එනවා.
1: ගීතු මොහන්දාස් direct කරන මේ movie එකේ යෂ් එක්ක නයනතාරා, කියාරා ආද්වානි, හුමා කුරේෂි වගේ famous stars ලා ගොඩක් දෙනෙක් act කරනවා.
3: That is home.
0: 1940 ඉඳන් 1970 වෙනකල් ගෝවාවල background එකක් එක්ක build වුණු මේ movie එක action thriller වලින් පිරුණු gangster story එකක්.
1: මේ movie එකේ releasing date එක කීප වතාවක්ම කල් ගියා.
0: හැබැයි film එක release වෙනකම් බලාගෙන ඉඳපු fans ලට අද තමයි දවස.
4: Talk of the town.
5: අද ගැස්මට සියත.
6: යුරෝපා පුනරුද සමයේ බිහි වූ විලියම් ෂේක්ස්පියර් මොන රටේ ගත් කතුවරයෙක්ද? 1. ඉතාලියේ. 2. එංගලන්තේ.
7: ඉස්කෝලේ හයවසල් ඉගෙන ගන්න තුන් කොමඩි නෙත්න අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151 එකට අපිට WhatsApp කරන්න.
8: සියත පොකට් මනි.
7: හෙටත් උදේ 5යි කාලට සියත අහන්න.
0: This වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
9: මොකෝ මේ තරහින්?
10: කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ නැහැ. ආගියතක් නැහැ.
9: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
11: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
12: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
13: හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
14: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
13: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝඩි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
15: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
13: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
14: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
16: The Bank සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් Commercial Bankව ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
17: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
18: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
17: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
18: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටියෙක් කෙනෙක්.
17: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
18: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0815 55 64 47 අපිට WhatsApp කරන්න.
17: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
19: හිතට ඔබව පාලනය කරන්න ඉඩ දෙන්න එපා. ඔබ හිත පාලනය කරගන්න. එතකොට සසර කෙටි කරගන්න පුළුවන්.
20: ඔබේ හිත ඔබ පාලනය කරගත්තේ නැත්නම් ඔබ හිතට අණුව නැටවෙන රූකඩයක්. හිත කියන දේට ඔබ නැටවෙනවා. ඔබ පාලනය කරන්නේ කෙලෙස් සහිත හිත.
19: හිත පිරිසුදු නම් කවදාවත් බාහිර කෙලෙස් වලට ඔබව අපිරිසිදු කරන්න බෑ.
20: පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදාලා දෙවියෙක් වේවා බ්‍රහ්මයෙක් වේවා මිනිසෙක් වේවා රජෙකුටවත් සිටුවරේ කාටවත් මේ ලෙඩවීම නවත්තන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ.
19: හෙටට යෙදෙන නිකිණිපුන් පොහොදා උදැසන 7ට පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සිය දහන්න.
21: 98.1 98.4

0: සියත දෙවයින පුරා
1: රාත්‍රී 7යි විනාඩි 6යි. දන්නවද වෙලාවකට මට හිතනවා හිතන්න ඇති වෙලාවක වැස්සක් එtti වැස්සක් ලැබෙtti ඒක ඇත්තටම කරදරයක්ම නෙවෙයි ඒක ආශිර්වාදයක් කියලා. ගොඩාක් රස්නේ ඉඳලා ඉඳලා අපි හැමදේම පොසිටිව් විදිහට හිතමු නේද? හැමදේම ආදරයෙන් බලමු. හැම දෙයක්ම බාරගමු සතුටින්. එහෙම හොඳයි නේද? පය දෙයක් තියෙනවා ඔබටයි මටයි විශ්මිතයි ඔයාටයි කතා කරන්න. අද ආදර රේඛා නැහැ. හැබැයි නිදහසේ කතා කරන්න පුළුවන් නේද? 0711982294 අපේ WhatsApp නම්බරකට මැසේජ් එකක් එවලා තියන්න ඉතින්. රණවේ වෙනකන් විශ්මී ඉන්නවා ඔයත් එක්කම.

0: සිය තහඟින්න වෙලාව රාත්‍රී 7:12.
1: හද ගැස්මට සියත. ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: සුදුසු වෙලාවට ඒක ඉලෙක්ෂන් කමිෂන් එක ප්‍රකාශයට පත් කරා.
3: තේදී කරන්නට හැකියාවකුත් නැහැ, ඌමනාවකුත් නැහැ, උනන්දුවකුත් නැහැ.
4: වචන වැඩක් නැහැ. ආණ්ඩුවේ ජනමතයක් තියෙනවා නම් ඒක ඔප්පු කරලා පෙන්නන්න.
1: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
5: අපේ කවුරුත් බය නැහැ CID එකට. මොනවද බය වෙන්නේ?
6: මිනිහා විසඳන්නේ නූල බඩෙන් අල්ලනවා වගේ තමයි.
7: දැන් ලංකාවේ ඩිසිප්ලින් දිනනවා.
8: විපක්ෂයට තීරණ කරන්න බෑ. ඒක තීරණ කරන්නේ උසාවිය.
9: ජනතා පරමාධිපත්‍ය උදුරා ගැනීම සඳහා වන බලව්‍යාපෘතියක මේ ආණ්ඩුව ඉන්නේ.
1: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
10: අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
11: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
12: අවන්ස් ටිකෙන් ටික පේ.
13: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492, 0718312477. Global University Partners, නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
14: අයියා මට ඇපල් මලක් දෙන්න.
15: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
14: අයියා මට මල් ගොඩාක් දීලා.
15: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
14: හච් 15 පිස්සුවක්ම තමයි.
16: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්වර්ත්සිටි වෙතින් මෙගා වට්ටම් ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි, නෙස්ටමෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි, මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි, ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි. කාගිල් ස්වර්ත්සිටි.
17: සර් නේද එල්බී රන් ඇඩ් එකේ ඉන්නේ? ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
18: ඒත් ලොකු කරලා නේද?
17: නැතුව සර්, එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
18: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ
19: නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
5: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද?
1: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
5: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
1: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV. ඇමසන් වැසි වනාන්තරයෙන් වැඩිම කොටසක් පිහිටලා තියෙන්නේ කුමන රටේද? 1. බ්‍රසීලය, 2. පේරු.
5: අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අදෝත්තර දුන්නේ අනුරාධපුරෙන් උත්පලා විතානගේ.
0: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
5: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151 ට දැන්ම WhatsApp කරන්න.
2: සියත පොකට් මනි.
5: හෙටත් උදේ 5යි කාලට සියත අහන්න.
1: අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook. සියත
20: ටෙලි දෙපැහ. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
21: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
22: මන්නම් හිතන්නේ නැත.
20: දකින හීන පෙනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
23: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
24: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
20: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
25: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
26: 98.2 98.2

රාත්‍රී 7යි විනාඩි 26යි. සින්දුවට යන්න කලින් ඔබට දෙයක් මතක් කළ යුතුමයි අදත්. ඒ තමයි මේ දවස් 10 පුරාම පැවැත්වෙන අපේ අති උතුම් පෙරහැර මංගල්‍ය. මහනුවර ඇසර පෙරහැර. ඉතින් ඔබට ආදරෙන් මතක් කරන ඔබ රැකගෙන ප්ලාස්ටික් ද්‍රව්‍ය නිසි පරිදි බැහැර කරන්න මේ සඳහා ශ්‍රී දළදා මාලිකාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකාර්මික හා පරිසර අමාත්‍යාංශ, රාජ්‍ය හා පෞද්ගලික ආයතන, විශ්වවිද්‍යාල එකතු වෙලා මහනුවරවට විශේෂ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වනවා. ඉතින් මේ සඳහා ඔබේ සහයෝගය අනිවාර්යෙන් ලබා දෙන්න. නුවර ලස්සන ඇස්වලින් බලන්න ඒ ආශිර්වාද, පෙරහැර ආශිර්වාද ලබා ගන්න. මොකද මේ අපේ පරිසරය, අපේ පෙරහැර, අපේ අභිමානය ඔබේ වගකීම හරියටම එකතු කරන්න. මොකද එතකොට තමයි හැමදේම ලස්සන නේද? මේ සඳහා බැතිබර මාත්‍ය අනුග්‍රහය සියත FM සියත TV.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: මම හිතන්නේ අලුත් රෙගියුලේෂන් ඇවිල්ලා තියෙනවා පයිලට්ස් 3 දෙනෙක් යන්න ඕනේ කියලා.
3: පයිලට්, කෝපයිලට්, කෝකෝ පයිලට්.
2: නෑ නෑ, පයිලට්, කෝපයිලට්, කෝමේ පයිලට්.
4: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM Breakfast Drive
0: අනුග්‍රහය
5: පොළොවේ රන්නස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ
3: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැමදේකටම ඔප්ෂන් නැත් තියෙනවා
8: සුබ දවසක්
9: අලුත් වෙලා
8: පහසු වෙලා
9: තැගි වැඩි වෙලා
10: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
11: The Palace ගම්පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710666222 Prime Residences
12: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
13: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
14: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගන්න නැතෝ වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
15: 1500cc turbo engine එකකින් බලගෙන වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114700678
16: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට
17: real mapat experience එකකට නැල්වත්ත බට
18: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
19: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
20: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින්. 0114700550.
21: Run Pawmakට ඉහළ අප්‍රිකාරමත්. අමතර 0115880400 LOLC run service run my සේවාව වලස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
22: delivery පරක් වෙලා orders miss වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
23: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
24: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
25: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නැහැ
26: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්
27: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්
28: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා
27: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා
28: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
29: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය
30: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
31: 2500 ka aduma masika parikeyakata audio system ekak karaganna
32: Avance ken ona deyak adagewanna ganna
33: Avance ticket tika pay
34: Vishwasaya arakshawa saha ehelama pratilabha samagin commercial bank wi sthavara tanpatu sandaha 111 දක්වා ඉහළ පොලියක් වැඩි විස්තර සඳහා 13.16 අමතන්න
35: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2 වැඩි ඕනේ නැ බොරුනම් කිබ්බෙක් ගන්න මොකද යාලත් තාසයි 2 ලැබෙනවනะ double decker double delight double salary මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් double promotion ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා අනික සින්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න අද තමයි 얘 දෙන මුලින්ම හම්බුනේ මං ගිහින් එන්න මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ
0: සින්දු සියත අනුග්‍රහය
36: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු
1: തിലക വർദ്ധന ടെക്സ്റ്റൈൽസ്
2: അതാരിന്ന ബേവകേദ നേ ഒബട പുൽവാൻ വിഷമതെൻ മിതെന്ന ജീവിതേ കൊടയന്ന
3: ස්වර්ණ මහල් මේක මෝෂාකාව මගින් අගස්තු මාස 28 29 තේ යන දිනයන් ඉදේ ඔබේ පැරණි හා පළතුරු රණ්ණාපරණ වෙළඳපළෙහි පවතින ඉහළම මිලට හුවමාරු කර ගැනීම මහඟු අවස්ථාවක්. ස්වර්ණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
4: ආහාර ජීර්ණ පද්ධතියටත් ශ්වසන පද්ධතියටත් පොදු අවයවය කුමක්ද? 1. ග්‍රසනිකාව 2. මුඛය
3: ඉස්කෝල 10 වසර ඉගෙන ගන්න ගම්පොල රයන් අනුහස් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
5: යත පොකට් මනි.
3: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

රාත්‍රි 7 විනාඩි 41යි. අද දවස කොහොම ගෙවුණත් මේ මොහොත ඔයා වෙනුවෙන් තියාගන්න. හෙමින් හුස්මක් ගන්න. හිතට සැනසීමක් දෙන්න. මොකද ජීවිතේ හැම ලස්සන දෙයක්ම හොයාගෙන යන්න ඕනේ නැහැ. සමහර ලස්සන දේවල් අපි නවතින තැනකදී අපිව හොයාගෙන එනවා. ඇත්ත ඇත්ත. KTH ඇත්ත කතාව. KTH නම් පොඩ්ඩක් තරහ ගිහින් එපා වෙලා දුක හිතිලා කියන්නම වෙනවනේ. මොකද අදත් ආදර රේඛා නැහැ. ආයෙත්ින් ආදර රේඛාත් එක්ක හම්බ වෙන්නේ සඳු දටනේ. මටත් ලොง වීකෙන්ඩ් එකක්. හැබැයි රෑ 7 ට ඉතින් මං සුපුරුදු විදිහට එනවා.

0: දැන් වෙලාව රාත්‍රී 7:51.
1: හද ගැස්මට සියත. සියත පාත්‍රේ විදහසා. උදේ 7:50ට. අනුග්‍රහය CDB එක රන් ගණතෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7388 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
2: CDB ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමග
3: අදම සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්නා සී ශ්‍රී ලංකා 0.7455 11
4: සිංහකිරි ඕගස් මොනන්සා Samsung Hisense Panasonic Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි
5: පරා ගානා කපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්
6: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
7: ඇසට්ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක ඉන්දන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින් පහසු ලීසින් වාරික කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි හෙල්මට් එකකුත් නොමිලේ ඇසට්ලයින් ෆිනෑන්ස් අද මෙන්න අදම ආරං යන්න අමතන බින්වයි 1 1 4 7 100
3: හිතට ඔබව පාලනය කරන්න ඉඩ දෙන්න එපා. ඔබ හිත පාලනය කරගන්න. එතකොට සසර කෙටි කරගන්න පුළුවන්.
8: ඔබේ හිත ඔබ පාලනය කරගත්තේ නැත්නම් ඔබ හිතට අනුව නැටවෙන රූකඩයක්. හිත කියන දේට ඔබ නැටවෙනවා. ඔබ පාලනය කරන්නේ කෙලෙස් සහිත හිත.
3: හිත පිරිසුදු නම් කවදාවත් බාහිර කෙලෙස් වලට ඔබව අපිරිසිදු කරන්න බෑ.
8: පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා දෙවියෙක් වේවා බ්‍රහ්මයෙක් වේවා මිනිසෙක් වේවා රජෙකුටවත් සිටුවරේ කාටවත් මේ ලෙඩවීම නවත්තන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ.
3: හෙටට යෙදෙන නිකිණිපුන් පොහොදා උදැසන 7ට පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සිය තහන්න.
9: ඔබ නව ව්‍යාපාරික හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM where innovation earns recognition.
10: සැන්නවා මේ වා දත් මදිනවද? දත් මදිනවද? ගැහරිකෝ.
11: දත් මදිනදි මනුස්සයෙ ඉන්නේ.
10: ඒ කියන්නේ ඒ හිනාවෙන් මට තේරුනේ ඕක අන්නක් දෙයක් නැහැ. මං දත් මදින්නේ
12: නෑ. ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
13: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා පුද්ගල මූල්‍ය කළමනාකරණය කොටස් වෙළඳපොළ gold real estate USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න mastermind institute of studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව වැඩි විස්තර සඳහා අවතන්න 0.76 56 78 74
14: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
15: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
14: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
15: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදක

රාත්‍රී 8යි විනාඩි 5යි. ගොඩක් දෙනෙක්ට අද දවස වගේම ගොඩක් දෙනෙක් මේ සති අන්තය මේ වීකෙන්ඩ් එකම Wednesday, Thursday, Friday, Saturday, Sunday මේ හැම දවසක්ම ඒගොල්ලන්ගේ කරගන්නවා. ඉතින් ඔයාටත් පුළුවන්ද දවස් විතරක් නෙමෙයි මේ මුළු පැයම එක මිනිත්තුවක් එක දවසක් ඔයාගෙම කරගන්න. කොච්චර බාධක ආවත් ඉස්සරහටම යන්න. ඔව් ඔයාට පුළුවන් නේද? හැබැයි ඉංගියකින් හරි ඔයාට දැනෙනවා නම් එක තැනකින් එක්කෙනෙක්ගෙන් කීප තැනකින් ඔය ප්‍රතික්ෂේප වෙනවා වගේ ඒ තැන්වල රැඳී ඉන්න එපා. නිහඬව ශක්තිමත්ව ඒ තැනින් නැගිටලා යන්න. අයිම්ම වෙන්න. ඉතින් තව පැයක් අලුත් පැයක් නවය වෙනකම් විශ්මී ඉන්නවා. ලස්සන සින්දු ටිකක් එක්කම මැසේජ් එකක් දාලා තියන්න.

0: සිය තහංගින වෙලාව රාත්‍රී 8යි විනාඩි 10යි.
1: හද ගැස්මට සියත

0: ප්‍රවෘතිවලට එහාගිය ප්‍රවෘති.
1: හීට් ස්ට්‍රෝක් කියන්නේ තාප කම්පන තත්ත්වය. මේ තාප කම්පන තත්ත්වය කියලා කියන්නේ අපි වතුර නොබී දීර්ඝ කාලීනව ක්‍රීඩා කරනවා, පාරේ වැඩ කරනවා, කුඹුරවල වැඩ කරනවා. එතනදී අපේ හෘදේ වස්තුවට සහ මොළයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතනදී තමයි අපි සමහරක්කට සී නැති වෙන්න පුළුවන්, කලන්ත ගතිය ඇති වෙන්න පුළුවන්, ඒකම ෆිට් එකක් වලිප්පුවක් ඇති වෙන්න පුළුවන්, සමහරවල් මරණ පව සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට සුළු දෙයකින් අතරම ස්වභාවික දියරහර වතුර ටිකක් වැඩිපුර පාවිච්චි කරලා මේ කාලෙදී, අද රස්සේ තියෙන කාලෙදී අපි ක්‍රියාකාරකම් කළොත් මේක අවම කරගන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
3: මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
4: මං ඉතින් එල්බී රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
3: එල්බී රන් අය තමයි මගේ හයිය.
5: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
6: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
7: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක තම්මනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: සියත පොකට් මනි අනුග්‍රහය.
2: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
10: මේ පාරත් ඇසන පෙරහැර බලන්න මහනුවරට එනවද?
11: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
10: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
11: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.
9: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.
12: 98.2 FM 98.4

0: පුරා
1: සිය තහඟින්න වෙලාව රාත්‍රී 8යි විනාඩි 21ක් වෙද්දී මං යන්න හදනේ WhatsApp එක පැත්තට කවුද මේ වෙලේ අපි වහන්ගෙන කියලා බලන්න. වර්ජිනියා ඉන්න මොරටුවේ ඉඳන් සුපුරුදු විදිහට අපි වහගෙන එතකම මොරටුවේම රුක්ෂාන් සඳමාලි එතකොට මාලි නිකවරටිය දම්මිත් ඔය කට්ටියවම මේ හින්දි සින්දුවට කොඩක් ආදරෙන් එකතු කරගන්නවා.

0: හයි, මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
1: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0718 492 492 0711 327 777.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.

0: දැන් වෙලා රාත්‍රිය 8යි විනාඩි 46යි.
1: හද ගැස්මට සියත. සියත පත්‍රයේ විතස. උදේ 7:50ට. අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වහම ප්‍රතිඵල ලැබෙන තුරු බලන සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455 11.
3: නිය වුණත් රෙජිස්ටර් දුනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රිවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011 14 700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: ලෝකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදාය මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 784.
3: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 076 56 133 10 අංක අමතා ආයතන කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
4: හිතට ඔබව පාලනය කරන්න ඉඩ දෙන්න එපා. ඔබ හිත පාලනය කරගන්න. එතකොට සසර කෙටි කරගන්න පුළුවන්.
5: ඔබේ හිත ඔබ පාලනය කරගත්තේ නැත්නම් ඔබ හිතට අනුව නැටවෙන රූකඩයක්. හිත කියන දේට ඔබ නැටවෙනවා. ඔබව පාලනය කරන්නේ කෙලෙස් සහිත හිත.
4: හිත පිරිසුදු නම් කවදාවත් බාහිර කෙලෙස් වලට ඔබව අපිරිසුදු කරන්න බෑ.
5: පින්වතුනි, බුදුරජාන් වහන්සේ වදාලා දෙවියෙක් වේවා, බ්‍රහ්මයෙක් වේවා, මිනිසෙක් වේවා, රජෙකුටවත් සිටුවරේ කාටවත් මේ ලෙඩවීම නවත්තන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ.
4: යෙදෙන නිකිණිපුන් පොහොදා උදැසන 7ට පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සිල් දාන්න.
6: ගුවන්විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
7: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම්, ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්,
6: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
7: අනිත් එක, ගුවන්විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි, මාකටිය කෙනෙක්.
6: කතාවට දක්ෂණං, මාකටිං දන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
7: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47 අපිට වට්ස්ඇප් කරන්න.
6: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්වියු කරන්නේ එක සැරේ.
8: සියත ටෙලි දෙපැහැ, අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
9: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ, එයාගේ තාත්තා නමවිල්ල.
7: එක වගේ 7ක් ඉන්න විකාර රූපී ලෝකේ 7න් එකක් වුණු පුදුම රජෙක්.
10: කාජිරිය ගොබ්බයා.
11: එයි, කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
12: නිලබල කරේති ඔලමුල පුරේ.
7: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට
4: සියත ටීවී තුලින්.

හැමදේම හැමදාම හිතන විදිහට තියෙන විදිහට තියෙන්නේ නැහැ. ජීවිතේ හැමදේම වෙන්නේ හොඳකට කියලා හිතුවොත් ඔයාගේ ළඟ තියෙන නෙගටිවිටි දේවල්, නෙගටිව් දේවල් හැමදේම කින් එක වෙනස් වෙන්න පුළුවන් ඉඩකඩ ගොඩයි. එහෙනම් ඉතින් අදට ගිහින් එන්න. ආයේ හෙට රෑ 7 වෙද්දී එනවා. පොය දවසේ සනසීමි ඔබත් එක්ක කතා කරන්න. තේරුණාද? හිනා වෙලා ඉන්න ඕනේ. මොකද ඔයාගේ සතුට සනසීම දන්නේ ඔයාම විතරයි. ගිහින් එන්න. විශ්මි ඔබට ගොඩාක් ආදරෙයි. සුබ රාත්‍රියක්.

0: ඇතිවලට එහා කිය ප්‍රවෘත්ති.
1: හීට් ස්ට්‍රෝක් කියන්නේ තාප කම්පන තත්ත්වය. මේ තාප කම්පන තත්ත්වය කියලා කියන්නේ අපි වතුර නොබී දීර්ඝ කාලීනව ක්‍රීඩා කරනවා, පාරේ වැඩ කරනවා, කුඹුරවල වැඩ කරනවා. එතනදී අපේ හෘද වස්තුවට සහ මොළයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතනදී තමයි අපි සමහරකට සී නැති වෙන්න පුළුවන්, කලන්ත ගතිය ඇති වෙන්න පුළුවන්, ඒකම ෆිට් එකක් වලිප්පුවක් ඇති වෙන්න පුළුවන්, සමහරවල් මරණ පවා සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට සුළු දෙයකින් ඇත්තටම ස්වභාවික දියර ආර වතුර ටික වැඩිපුර පාවිච්චි කරලා මේ කාලෙදී, අද රස්සේ තියෙන කාලෙදී අපි ක්‍රියාකාරකම් කළොත් මේක අවම කරගන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා කිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට, දහවල් 12:00ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.

0: දැනු නද සුදු කොටි ගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්සල හවස දෙකට
2: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: ගොඩක් ආදරේ
3: ඇමසන් වැසි වනාන්තරයෙන් වැඩිම කොටසක් පිහිටලා තියෙන්නේ කුමන රටේද? 1. බ්‍රසීලය 2. පේරු
1: පොකපනේ අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අදෝතර දුන්නේ අනුරාධපුරෙන් උත්පලා විතානගේ.
4: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
1: පහවසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151 ට දැන්ම WhatsApp කරන්න.
2: සියත පොකට් මනි.
1: හෙටත් උදේ 5යි කාලට සියත අහන්න.
2: අනුග්‍රහය
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
6: තායිලන්ත යන්නේ සංචාරක ගමනාන්තයක්.
7: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
8: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
9: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0711 492 492 0711 132 177.
1: මේ පාරත් ඇසළ පෙරහැර බලන්න මහනුවරට එනවද?
10: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
1: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
10: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.
11: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
12: මං හිතුවේ මේ කොහොමද ගෙදර වැඩ කරන වැඩකාරින් කියලා. කොහොමද මේ වගේ අලුත් ඉන්නවද?
13: මොකද මේ වගේ කියන්නේ?
10: සමතන ඇති, සමත හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
13: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
1: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.
14: 98.2

0: අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0716666222 ප්‍රයිම් රෙසිඩෙන්සිස්
1: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
2: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
3: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගහන්න නැතෝ වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
4: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
5: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට.
6: real මපට experience එකකට නල්වත්ත බට.
7: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles.
8: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
9: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114700550.
10: රන්පෞමකට ඉහළ අප්‍රිකාරමත් අමතන 0111580400 LOLC රන්සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
11: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
12: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
13: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
14: ගන්නතරට සුරසුරුමෙට දැන් මම බය නැහැ
15: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණිය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්
16: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්
17: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා
16: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා
17: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
18: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
19: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahdili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
20: 2500 ka aduma masika parikeyakata audio system ekak karaganna
21: Avance ken ona deyak adagewanna ganna
22: Avance ticket tika pay
23: Vishwasa arakshawa saha ehelama pratilabha samagin commercial banking sthavara tanpatu sandaha 111 දක්වා ඉහළ පොලියක් වැඩි විස්තර සඳහා 13.16 අමතන්න
24: යුරෝපා පුනරුද සමයේ බිහි වූ විලියම් ෂේක්ස්පියර් මොන රටේ ගත් කතුවරෙක්ද 1 ඉතාලියේ 2 එංගලන්තේ
25: ඉස්කෝල 6 වසර ඉඳගෙන ගන්න තුන් කොමඩි නෙත්න අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
26: යත පොකට් මනි.
25: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
26: 98.2 98.4

0: වෙලාව රෑ 9යි විනාඩි 51යි. හද ගැස්මට සියත.
1: හිතට ඔබව පාලනය කරන්න ඉඩ දෙන්න එපා. ඔබ හිත පාලනය කරගන්න. එතකොට සසර කෙටි කරගන්න පුළුවන්.
2: ඔබේ හිත ඔබ පාලනය කරගත්තේ නැත්නම් ඔබ හිතට අනුව නැටවෙන රූකඩයක්. හිත කියන දේට ඔබ නැටවෙනවා. ඔබ පාලනය කරන්නේ කෙලෙස් සහිත හිත.
1: හිත පිරිසුදු නම් කවදාවත් බාහිර කෙලෙස් වලට ඔබව අපිරිසිදු කරන්න බෑ.
2: පින්වතුනි, බුදුරජාණන් වහන්සේ වදාලා දෙවියෙක් වේවා, බ්‍රහ්මයෙක් වේවා, මිනිසෙක් වේවා, රජෙකුටවත් සිටුවරේ කාටවත් මේ ලෙඩවීම නවත්තන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ.
1: යෙදෙන නිකිනිපුන් පොහොදා උදැස්සන හතට පූජ්‍ය ගලිකමුයේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සිය දහන්නා.
3: සියද පාත්‍රේ විදසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
4: සැන්ඩිවා, මේ බොහා දත්ම දිනවද? ඒ හිනාවෙන් මට තේරුනේ ඕක අන්නක් දෙයක් දන්නේ මං දත් බදින්නේ.
5: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
6: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
4: සෙනසුරාදා උදේ 8ට.
7: congratulations hundi taatikuna neida
8: thank you thank you
7: baba yammai dennama sani penneida
8: sani pennama ta podden magadima baba hambena
7: mokak
8: hospital aran yaddi meya bilane hiti police enna wattuwa nan ema wife ta kalin meyata baba hambena
9: jintu pitiye mameno jintu pitiye mameno
1: adama CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි. ලොවම පිළිගත් chartered accountant කෙනෙකු වන්නා CA ශ්‍රී ලංකා 0.7455
10: Upline Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන Bajaj CT100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අදම එන්න, අදම aran යන්න. අමතන 0.1147
11: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාශයක් නෙවෙයි.
12: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම්, ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්,
11: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
12: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි, මාකටිය කෙනෙක්.
11: කතාවට දක්ෂණං, මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
12: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.715 55 60 47 අපිට WhatsApp කරන්න.
11: මේ චාන්ස් එක මිස් කරගන්න එපා, මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
13: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
13: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
14: සියත pocket money.

රාත්‍රී 11යි විනාඩි 11යි. හද ගැස්මට සියත. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.

0: Anna, da su duko tigena e Disney.
1: Denen Anna. Satita wasala hawasa dekata.
2: Siyata hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: Siyata teli depaya. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
4: මාව දැකලා හැංගුණානේ.
5: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
3: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
6: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන නම් මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනේ.
3: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
1: සියත ටීවී තුලින්.
7: මේ සියත FM MMM real සින්දු නිතර ඇහෙන එන්න
8: 98.2 98.4 දිවයින පුරා

98.4 මෙගාවාට්ෂයට සියත FM

0: ගුවන්විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාශයක් නෙවෙයි.
1: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
0: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
1: අනිත් එක ගුවන්විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
0: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0815 55 60 47ට අපිට WhatsApp කරන්න.
0: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.
2: ඉලක්කම් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැ බොරුනම් කිබ්බෙක් ගන්න. මොකද යාළුවත් ආසයි 2 ලැබෙනවා නම්. ඩබල් 2. ඩබල් ඩිලයිට්. ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුණත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප. මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි 얘දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ගේ සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
3: සින්දු සියත අනුග්‍රහය.
4: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ චාප්කාරේ.
3: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
5: ස්වර්ණමහල් මේකමෝ ශාකාව මගින් අගස්තු මාස 28-29 තේ යන දිනයන්ෙදී ඔබේ පැරණි හා පළතුරු රණ්ණාපරණ වෙළඳපළෙහි පවතින ඉහළම මිලට හුවමාරු කර ගැනීම මහඟු අවස්ථාවක්. ස්වර්ණමහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
6: යුරෝපා පුනරුද සමයේ බිහි වූ විලියම් ෂේක්ස්පියර් මොන රටේ ගත් කතුවරයෙක්ද? 1. ඉතාලියේ. 2. එංගලන්තේ.
5: ඉස්කෝල 6 ඉගෙන ගන්න තුන් කොමඩි නෙත්න අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 ඉඳන් 11 වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9 වසරයි 0714 151 151ට අපිට WhatsApp කරන්න.
7: සියත පොකට් මනි.
5: හෙට උදේ 5 කාලට සිය තහන්න.
7: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා.

0: හද ගැස්මට සියත.
1: හිතට ඔබව පාලනය කරන්න ඉඩ දෙන්න එපා. ඔබ හිත පාලනය කරගන්න. එතකොට සසර කෙටි කරගන්න පුළුවන්.
2: ඔබේ හිත ඔබ පාලනය කරගත්තේ නැත්නම් ඔබ හිතට අනුව නැටවෙන රූකඩයක්. හිත කියන දේට ඔබ නැටවෙනවා. ඔබ පාලනය කරන්නේ කෙලෙස් සහිත හිත.
1: හිත පිරිසුදු නම් කවදාවත් බාහිර කෙලෙස් වලට ඔබව අපිරිසුදු කරන්න බෑ.
2: පින්වතුනි, බුදුරජාණන් වහන්සේ වදාලා දෙවියෙක් වේවා, බ්‍රහ්මයෙක් වේවා, මිනිසෙක් වේවා, රජෙකුටවත් සිටුවරේ කාටවත් මේ ලෙඩවීම නවත්තන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ.
1: යෙදෙන නිකිණිපුන් පොහොදා උදැසන හතට පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සිය තහන්නා.
3: සියද පාත්‍රේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
4: සෙනසුරාද උදේ 8ට
5: ආනේ congratulations රුදි තාත්තිකුණා නේද?
6: Thank you.
5: බබයි අම්මයි දෙන්නම සනීපෙන් නේද?
6: සනීපෙන් තමා. තා පොඩ්ඩෙන් මගදීම බබා හම් වෙනවා.
5: මොකක්?
6: හොස්පිටල් ලලන් යද්දි මෙයා බීලානේ හිටියේ. පොලිසියෙන් නැවැත්තුවා නම් එහෙම වයිෆ්ට කලින් මෙයාට බබා හම්
5: වෙනවා.
1: නම විශේෂ ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිනකත් චාටර්ඩ් එකවුන්ටන් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455
7: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
8: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
9: මන්නම් හිතන්නේ නැහැ.
7: දකින්න හින පිනන මානියට ලංවද සියල්ල බොඳ වෙන නිමේෂයක්.
10: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
11: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
7: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
1: බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා

වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන්

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරුකිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම

එතවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත්

සදහම් සියත බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින් ආර

සුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන්පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන්

සදහම් සියත රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ ආනුභාවයෙන් ඔබට

සුරුසනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය. සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භුමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධිය.

සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ

සෑමනු රජතුමාණන් විසින් රන්පතිකලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසාගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථාරත්නය යන එන මඟතොට අනතුරුවලින් ආරක්ෂාවීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

Sandram Theatre. සියලු අකුසල් වලින් දුරු වී නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ

0: 98.4 කළුතරට සියත FM
1: උදේ 5:21 Good morning. අද උතුම් නිකිනි පුන් පොහෝ දිනය. අද දවස පුරාම සියත FM එක රැඳෙන්න. අපි නිකිනි පොහේ වැදගත්කම ගැන ඔබත් එක්ක අද දවස පුරාම කතා කරනවා.